ඉක්වලි පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: 97.7 Lakhana Radio ITN.
1: ලකන හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 37යි.

0: FM 93.7 Lakhana Radio ITN.
1: ලක්කඩ හගෙන ඉන්න වෙලා උදේ 5:50යි.

දානම හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට

0: වෙලාව 2:00යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
0: ලකන මොනින් ඒසල්.

0: අයිබවන් සුබ දැස්සනක්. අද ජෝලි මාසේ 13 වෙනිදා සඳුදා තවත් ජයග්‍රහී සතියක් ආරම්භ කරන දවස. බොරුවෙන් ලබන ජයග්‍රහණයට වඩා පරාජය උතුම්. ඇමරිකාවේ 16 වෙනි ජනාධිපතිවරයා වන ඒබ්‍රහම් ලින්කන් තමයි මෙහෙම කියන්නේ. ඔයා කොයිතරම් බොරු කියලා දිනුවත් ඔයාගේ හෘද සාක්ෂියට කතා කරලා අහලා බලන්න. අන්න එතනදී ඔයා පරාදයි කියලා ඔයාටම දැනෙනවා. එනිසා සත්‍යවාදී වෙන්න අවංක වෙන්න ඔබට සාර්ථකත්වයේ දොර නිතැතින්ම විවර වේවි. අදතව සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදු වුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්කන් ප්‍රවෘත්තිංශයෙන් ඉන්න තොරතුරු ලක්කන් මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අපේ අවධානය යොමු කරමු මුලින්ම දිනමින පුවත්පතට. මීගමුව හිරගෙදරින් පිහි මන්නා කතුරු කියත් පොළු මොගුරු හමු වෙයි. මිලිමීටර 9 හිස් පතරම් කොපුත් ඒ අතර සමහර ආයුධ හිරගෙදර දීම හදලා විමර්ශනයේදී හෙළිවේ. යද ගයන් කුමාර වීරසිංහ, රන්මලි සෝමසිරි සහ කීලා නදිශානී බණ්ඩාරයි දිනමිනට මේ වාර්තාව අරගෙන එන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතවයි තොරතුරු සටහන් කරන්නේ. මේගමුව බන්ධනාගාරයේ පසුගිය 6 වෙනිදා සිදු වූ ගැටුම අතරතුරදී පහර දී මානුෂික ලෙස වද දී නිලධාරීන් 8 දෙනෙක් ඝාතනය කළ රැඳවුවන් හඳුනා ගැනීමට විමර්ශන මේ වන විට සිදු කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මෙහිදී බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවුවන් 19 දෙනෙක්ද මෙදින ඝාතනය වී ඇති බැවින් එම ඝාතනයට වගකිව යුතු පිරිස හඳුනා ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වනවා කියලයි සඳහන් වෙන්නේ. එම රැඳවුවන් අතරින් 14 දෙනෙක් මියගොස් ඇත්තේ වෙඩිවැදීම් වලින්. ඉන්දියානුවෙක් ඇතුළු 10 දෙනෙකු මරණ පරීක්ෂණ ඥාතීන් විසින් සිරුරු හඳුනා ගන්න අතුරු සිදු කර නොමැති බවයි සඳහන් වෙන්නේ. එක් සිරුරක් සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුවක් විසින් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවක් බවත් අද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. වෙඩිවැදී මියගිය රැඳවුවන්ගේ සිරුරුවල තිබී හමු වූ මෝනිසම් අධිකරණ නියෝගයකින් රස පරීක්ෂක වෙත යොමු කර වෙඩි තැබූ ගිනි අවිය හඳුනා ගැනීමට පරීක්ෂණ පැවැත්වෙන බවත් වැඩිදුර තොරතුරු විදිහට අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත සඳහන් කරනවා. එත් එක්කම අද දිනමින පුවත්පතම සඳහන් කරන රන්මලි සෝමසිරි ගෙන්න වාර්තාවේ මියගිය නිලධාරීන්ට 120ක් ඉක්ම වූ වන්දි බන්ධනාගාර කොමසාරිස් සඳහන් කරනවා කියලා තමයි දිනමින පුවත්පතේ සටහන. මිගමෝ බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට ප්‍රදානය කරන වන්දි මුදල රුපියල් 120 ඉක්ම විය හැකියි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශ කේසී ගජනායක මහතා ඊයේ සඳහන් කළා කියලාද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මෙරට සෞඛ්‍ය පද්ධතියේ තිබෙන්නා වූ ගොඩනැගිලි උපකරණ මෙන්ම මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ඒ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: බෝනෝන රෝග සම්බන්ධයෙන් කටයුතු කරන්නට කාර්ය සාධන බලකායක් පිහිටුවීම වෙනුවෙන් සාකච්ඡාවට කරනවා. ඒකට විශේෂ වෛද්‍යවරු සම්බන්ධ වුණා ඔබගේ ශේෂ්ත්‍රයට අදාළ. කොහොමද අපි බෝනෝන රෝග සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා? නමුත් ඔබට පේනවා ඇති අපේ රටේ ජනතාව සැලකිලි ප්‍රමාණයක් හොඳම කාලෙදී ජීවිතේ දරුවෙක් උස්මහත් වෙනකන් අම්මා තාත්තා ඕන කාලයේදී ඒ පවුලට ඒ දරුවන්ට තමන්ගේ පියා හෝ මව අහිමි වෙන තත්වයට මේ බෝනෝන් රෝග ව්‍යාප්ත වෙලා තිබෙනවා. රටේ මරණ වලින් 80ක් 83ක් වාර්තා වෙන්නේ බෝනෝන් රෝගවලින්. අපි හිතනවා අඩු ධර්මයේ වග්වර රෝග වලට ගොදුරු වෙච්ච ජනතාව මිලියන 2ක්වත් අධික ලංකාවේ. නමුත් අපි ඔක්කොම හඳුනාගෙන තියෙන මට මතක හැටියට 1,2 ලක්ෂයකට වඩා අඩුවේ. 1,68,000 කියලා තමයි මගේ මතකෙ තිබෙන්නේ. ඒත් අපි නිදන්ගත් වග්වර රෝග වලට ප්‍රතිකාර කරන්නට බොහෝ කාලයක් ශ්‍රමයක් වැය කරන අතරේ ධනයක් වැය කරන අතරේ ඒ දක්වා රෝගීන් වර්ධනය වීම වැළැක්වීම සඳහා අපිට මැදිහත් වෙන්න පුළුවන් හොඳම තැනක් තමයි මෙන්න මේ ට්‍රේනර් ස්ටෝන්ස් වලට මේ ප්‍රතිකාර වේගවත් කරන්නේ. ඒකෝර තිබෙන තැන්වල මේක කරගන්න බැරනම් තිබෙන ක්‍රමවේදය තුලේ අන්නේ වෙලා තමයි මේ යෝජනාව ආවේ. අපි කැමති ස්වේච්ඡාවෙන් මේ වැඩේට ඉදිරිපත් වෙන්න කියලා. ඒකේ තාම ඇත්තට මමත් බලාපොරොත්තු නොවන ආකාරයේ යෝජනාවක් මාර්ජාර කරනවා. ඒ වගේම ඔතුමාලා ඉල්ලා හිටියේ ලේසි පහසුවෙන් යන්න පුළුවන් තැනුත් නෙමෙයි. මේ රවි වල වැල්ලවාය බුත්තල පදවිය පැත්තේ තේවේ තව තවත් තාක්ෂණික ගැටලු තිබුණා. ඒ වෙලාවේ තමයි මේ මහිතන පිළිකාන්තු වාගේ පැත්තේ යෝජනාවව මෙතන තියෙනවා ගොඩනැගිල්ල හදලා අපි මීරගම් පටන් ගමු කියලා. ඉතින් මේ යෝජනාවේ තිබෙන සත්භාවය වගේම මේ වෙනුවෙන් මේකට වග කිව යුතු ආයතන හැම එකක් ඒ වෙනුවෙන් තමන්ගේ දායකත්වය නොමසුරුව පුතක.
0: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම රජයේ යෝජනාවට අධිකරණ සේවා සංගමේ විරෝධය. මනුප්‍රිය ගුණසේකරයි අද වාර්තාව අරගෙන එන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා දීර්ඝ කිරීමට රජය කර ඇති යෝජනාව හෙළා දකිමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට අධිකරණ සේවා සංගමේ සාමාජිකයන් ඒකමතිකව තීරණය කර තිබෙනවා. හෙළා දකින යෝජනාවකුත් සම්මත කරයි සභාපතිත් ලිපියක් ලියා ඉල්ලා අස්වේ. අද ලංකාදීප පුවත්පත ඒ විදිහටයි තොරතුරු සටහන් කරන්නේ. දිවයින පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. රජයේ තීරණය අධිකරණ සේවා සංගමේ වෙත දමයි. තිබ්බේ අනීතික රැස්වීමක්. ලේකම්වරයා සහ විධායක කමිටුව ඇතැම් සමාජිකයන් හැසිරුණු ආකාරය කනගාටුදායකයි. සභාපති දූරේ නිල්ලාසු කොටුව මහේස්ත්‍රාත්ගෙන් අධිකරණ සේවා සංගමයට ලිපියක්. උසස් වීම නොලැබ විශාල පිරිසකට විශ්‍රාම යෑමට සිදුවීම අසාධාරණයක් කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. දැඩි අර්බුදකාරී වාතාවරණයක් යටතේ අධිකරණ සේවා සංගමේ මහසභාව පෙරේදා රැස් වූ අතර එහිදී පැවති රහස් ඡන්දයකදීද මෙම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව අද ලංකාදීප පුවත්පත සටහන් කරනවා. තොරතුරු සමගින් ඇතුල් පිටුවලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන අපි අවධානය යොමු කරමු. අධිකරණ සේවා සංගමය සාමාන්‍යයෙන් රැස්වීම පවත්වන කොළඹ දිසා අධිකරණයේ අංක 8 ශාලාව ලබා දීමට නොහැකි බව දැනුම් දීමත් අධිකරණ සේවා සංගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හිටි හැටියේ ඉකුත් 10 වෙනිදා රාත්‍රියේ ඉල්ලා අස්වීමත් සමග ඇති වූ කඩාකප්පල් කිරීම සහ දැඩි අර්බුදකාරී වාතාවරණයක් යටතේ කඩුවෙල අධිකරණ පරිශ්‍රයේ පැවැත් වූ විශේෂ මහසභා රැස්වීමට සහභාගී වූ සමාජිකයන් 65 දෙනාම රජයේ තීරණය ප්‍රතික්ෂේප කිරීමට මෙලෙස ඒකමතික තීරණයකට ලැඹී තිබෙනවා. සංගමේ ලේකම්වරයා මෙන්ම බහුතර සමාජිකයන් පිළිබඳව තමාට කිසිදු විශ්වාසයක් නැතැයි සඳහන් දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් ඉදිරිපත් කරමින් සංගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ පසන් අමරසේන මහතා සංගමේ සභාපති ධූරයෙන් නිලාස් වුණා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එකම අද සියලුම පුවත්පත් සටහන් කළ තියෙනවා මේ ඩෙංගු උවදුර සම්බන්ධයෙන්. ඩෙංගු අධි අවදානම් කලාප 175ක් රට පුරා 52ක්ම බස්නාහිරින් කියලයි සඳහන් වෙන්නේ. මේ වසරේ ඩෙංගු ව්‍යාප්තිය මේ ආකාරයෙන් සඳහන් කළ තියෙනවා ලංකාදීප පුවත්පතේ. ජූලි 12,692යි, ජූනි 21,538යි, මැයි 8,590යි, අප්‍රේල් 5,651යි, මාර්තු 6,013යි, පෙබරවාරි 5,721යි, ජනවාරි 7,866යි. 2026 වසරේ මේ දක්වා 68,071 ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. දිවයින පුවත්පත සඳහන් කරනවා ඩෙංගු ලෙඩ්ඩු 67,000 පණිද්දී මරණත් 47ට නැගී අධි අවදානම් කලාප 60ක අද සිට ඩෙංගු මර්ධන වැඩසටහන්. මේ සම්බන්ධයෙන් අද ප්‍රදීප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ ධර්මසේන වැලිපිටියයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ වසරේ මේ දක්වා කාලය තුලදී ඩෙංගු රෝගීන් 67,143ක් දක්වා ඉහළ නැගී ඇති බවත්, ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ නැගී ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද දිනමින පුවත්පත සහ දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දිවයින පුරා අධි අවදානම් සහිත ඩෙංගු කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව එම ඒකකය සඳහන් කරනවා. අධි අවදානම් ඩෙංගු කලාපවලින් 23ක්ම බස්නාහිර පළාත තුලින් හඳුනාගත් කලාප කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ. හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශවල ඩෙංගු මර්ධන කටයුතු තීව්‍ර කිරීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් සති දෙකකට වසා දැමුණු කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අද දින සිට යළි විවෘත කරන බව විශ්වවිද්‍යාලයේ පරිපාලනාධිකාරිය සඳහන් කරනවා. මදුරුවන් බෝවීමට ඉඩ හරින පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා කියලයි අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපිත් ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් අපි දිගින් දිගටම ඔබට මතක් කළා මේ සම්බන්ධයෙන් රටේ ඩෙංගු අධිවසංගත තත්වයක් දක්වා වර්ධනය වෙලා තිනෝ මේ අවස්ථාව වන විට. ඉතින් ඔබත් ඔබේ වගකීම ඉටු කරන්න, ගෙදර වටපිටාව අවට පරිසරය සුද්ධ පවිත්‍ර කර තියාගන්න. ඔබේ වගකීමයයි ඔබේ ජීවිත වගේම අනිකුත් පුද්ගලයින්ගේ ජීවිතත් රටට වැදගත්. රටට වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහට අපි නිරන්තරයෙන් ඔබට මේ සම්බන්ධයෙන් මතක් කිරීම කරනවා. ඉතින් ඔබේ වගකීම හරියට ඉටු කරන්න කියලයි අපි ඔබෙන් ඉල්ලන්නේ.
2: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

0: ලකන මෝර්නින් නිවුස් සලත හගෙනින බලව 2:06 විනාඩි 12යි.
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව. දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

වෙලාව දෙහයයි විනාඩි 18 ඔබ නැවතත් ලක්කඩ මෝනින් නිවුස් සැලට් සමගින් අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට අද සඳහන් කරලා තියෙනවා හැකරු සිද්ධිය භාණ්ඩාගාරයේ යල් පැන ගිය ඊමේල් පද්ධතියක් අද දෙවයින පුවත්පත සහ දෙනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා ඩොලර් මිලියන 2.5ක් අතුරු දන්වීම මහා භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 සිට යල් පැනලා මුදල් කාරක සභාවේදී අනාවරණය වේ යද සනාවිජේ කෝන් සහ සඳයා කරුණාරත්න දිනමිනට ගෙනෙන වාර්තාවයි ඒ විදිහට තොරතුරු සටහන් වෙන්නේ අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට අද දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පත සහ දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනකොට අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න සුජිත් හේවාජුලිගේ අද වාර්තාව අරගෙන ඉන්නේ මහා භාණ්ඩාගාරය හැකරු සිද්ධිය වූ පළමු අවස්ථාවේදී භාවිත කර ඇත්තේ යල් පැන ගිය ඊමේල් පද්ධතියක් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්නා කියලයි සඳහන් වෙන්නේ මහා භාණ්ඩාගාරයේ තොරතුරු පිටතට ගොස් ඇත්තේ 2019 වසරේදී යල් පැන ගිය ඊමේල් සර්වර් එකකින් බව පෙන්වා දුන් එම නිලධාරීන් එහි හුවමාරු වූ පණිවිඩ අනාරක්ෂිත තත්වයක පැවති බවද සඳහන් කළා. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන් මෙම කරුණු අනාවරණය කළේ මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ ඇමරිකාන් ඩොලර් $25,000,000 මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා කළ ප්‍රශ්න කිරීම වලදී කියලායි සඳහන් වෙන්නේ. මහා භාණ්ඩාගාරයේ ඊමේල් සර්වර් 2016 වසරේ ලබාගෙන ඇති නමුත් 2019 වසරේ සිට යල් පැන ගොස් තිබූ බවත් එහිදී ප්‍රකාශ වුණා. එම ඊමේල් සර්වර් 2026 වසර දක්වා භාවිත කර ඇත්තේ යාවත්කාලීන නොකරන බවයි නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ කියලා අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරනවා. දේශපාලන රූකඩයක් වෙන්න බෑ. රයිගම් උඩුගහපත්තු සමූපයේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල තොරතුරු වලට. කේ බුද්ධික කුමාරසිරි අරගෙන එන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. දේශපාලන බලපෑම් සමග තමන්ට රූකඩයක් මෙන් කටයුතු කිරීමට නොහැකි බැවින් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් රයිගම් උඩුගහපත්තුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ධුරයට පත්ව සිටි ඩඩ්ලි සනත් කුමාර වන්නියාරච්චි මහතා ලිපියක් සමූපකාර ලේකම්වරයාට නිකුත් කර තියෙනවා. සියලු දෙනාගේම ආශිර්වාදයෙන් සහ සහයෝගයෙන් සභාපති ධුරයට පත් තමා කාලය ශ්‍රමය මෙන්ම ව්‍යාපාරික කටයුතුද පසේ කළා. සමිතියේ උන්නතිය වෙනුවෙන් කැපවේ කළුතර දිස්ත්‍රිකයේ සමිති 10 ඉහළටම ඔසවා තබමින් බස්නාහිර පළාත් කොමසාරිස්ගේ ඇගීමට ලක් වූ බව ඔහු සිය ඉල්ලාස්වීම් ලිපියේ සඳහන් කරලා තියෙනවා. එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ වර්තමානයේ පැන නැගී ඇති ගැටලු රාශියක් හේතුවෙන් සභාපති ධුරයෙන් ඉල්ලාස්වන බව දන්වා සිටින බවයි. මේ වන විට සමිතිය දැඩි දේශපාලන මැදිහත්වීමකට ලක්ව සිටින අතර මේ පිළිබඳ උපසභාපතිතුමා දැඩි විරුද්ධත්වයක් සහ අප්‍රසාදයක් පළ කරන බවත් මටත් වඩා උපසභාපතිතුමා අවස්ථා කිහිපයකදීම මෙම ක්‍රියාවලිය සිදු නොකරන ලෙස දැඩිව ප්‍රකාශ කර සිටියා කියලා සඳහන් වෙනවා. නමුත් අපට ඇහුම්කන් නොදුන් අතර මේ හේතුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලය තුලද යම් ගැටලුකාරී තත්වයක් මතු වූ අතර අපට උපදෙස් සහ මඟ පෙන්වීම කළ යුත්තේ සමූපාකාරය පිළිබඳ හසල අත්දැකීම් ඇති සමූපාකාර නීතිය ව්‍යවස්ථා පිළිබඳ අවබෝධයකින් යුත් පරිණත පුද්ගලයෙකු මිස කිසිවක් නොදන්නා හිතබොතුන් නොවන බවත් ඔවුන් ඉදිරියේ රූකඩයක් ලෙස පෙනී සිටිමින් සභාපති ධුරය හැල්ලුවට ලක් කරමින් සභාපති ධුරය රැඳී සිටීමට තමා අකමැති බවත් මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන්නේ. අයවැය නොවැම්බර් 12 සුජිත් හේවාජුලිගේ ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. ලබන 2027 වර්ෂයට අදාළ විසර්ජක පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම හේවත් ජනාධිපතිගේ අයවැය කතාව ඉදිරිපත් කිරීම නොවැම්බර් 12 සිදු කිරීමට නියමිතයි. විසර්ජන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කිරීම සැප්තැම්බර් මාස 18 සිදු කෙරෙනවා. මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත් පළමුවර කියවීම ඔක්තෝබර් මාස 7 සිදු කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.
අමාත්‍යංශ අනුව වේදම් ඇස්තමේන්තු ඇතුළත් 2027 විසර්ජන පනත් කෙටුම් පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා සැප්තැම්බර් මාස 14 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒත් එක්කම සඳහන් කළ තියෙන වැඩිදුර තොරතුරු විදිහට අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 13 වෙනිදා සිට නොවැම්බර් 20 වෙනිදා දක්වාද කාරක සභහ අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වෙනිදා සිට දෙසැම්බර් 14 වෙනිදා දක්වාද පැවැත්වීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්න කියලා ලංකාදීප පුවත්පත අද තොරතුරු සටහන් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු ලබන මාසයේ පළමු සතියේ 2025-2026 අධ්‍යයන වර්ෂයන්ට අදාළව සිදු සිසුන් තෝරා ගැනීම සඳහා වන විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු ලබන මාස පළමු සතිය තුළ දෙනිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා කියලා තමයි දිනමිනි පුවත්පත සටහන් කරන්නේ. බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වහාම තහනම් ජනාධිපතිගෙන් නියෝගයක්. හිටපු ඇමති පාටලීට එරෙහිව නඩුවේ සාක්ෂි වෙනස් කළැයි පොලිස් නිලධාරීන් 4කට සිතාසි. පුනරුදේ පුරවර ජාතික වැඩසටහන පාලම් 881ක් ඉදිකිරීමේ විශේෂ ව්‍යාපෘතිය හෙට. සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කයේ FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට් එක.

0: වෙලාව දෙහයයි විනාඩි 27යි දින මිනු පුවත්පතටයි අවධානය අපි විරාමයේ ප්‍රථම සඳහන් කරා මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත අරගෙන එනවා කියලා බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වහාම තහනම් ජනාධිපතිගේ නියෝගයක් අද ජයසිරි මුණසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ බලහත්කාර ශ්‍රමය භාවිතා කරමින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් නිෂ්පාදනය කරන කැණීම් කරන හෝ නිම කරන ලද ඕනෑම භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීම රජයේ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා කියලා තමයි අද දින වෙන පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්න ඇතුල් පිටුවලත් අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. මොදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර පසුගිය ජූලි මාස 10 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මකයි කියලත් අද සඳහන් කරලා තිනවා. මෙම නව රෙගුලාසි යටතේ යම් රටකින් භාණ්ඩ ආනයනය කිරීමේදී ඒවා බලහත්කාර ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කර හෝ නිමවා නොමැති බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යයි කියලා තමයි දින මින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන්. පුනරුදේ පුරවර ජාතික වැඩසටහන පාලම් 881 ඉදිකිරීමේ විශේෂ ව්‍යාපෘතියේ හෙට අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙන රංජලා වික්‍රමසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ දින මින පුවත්පතට. පුනරුදේ පුරවර ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා ග්‍රාමීය ජනතාව විශාල ප්‍රමාණයක් දෛනික ගමනාගමනයේදී මුහුණ පාන දුෂ්කරතා සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලදී ඇතිවන බාධාවන් හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා හඳුනාගත් පාලම් 881 ඉදිකිරීමේ විශේෂ ව්‍යාපෘතිය හෙට දිනයේදී ආරම්භ කිරීමට නියමිත බවයි වැඩිදුර තොරතුරු විදිහට අද දින මින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. හිටපු ඇමති පාටලීට එරෙහි නඩුවේ සාක්ෂි වෙනස් කළැයි පොලිස් නිලධාරීන් 4කට සිතාසි. අද චන්දන ජයවීරයි දින මිනට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතවද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. රාජගිරියේ රියානතුර සම්බන්ධයෙන් පැමිණිල්ලට කට උත්තර ලබා දුන් යම් කිසි අයෙකුගේ බලපෑම මත වෙනස් කර සටහන් කරගත් බව කියන පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ඒ පිළිබඳව සාක්ෂි දීම සඳහා ලබන සැප්තැම්බර් මාස පළවෙනිදා පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අවවාද කළා කියලා සඳහන් වෙන්නේ. කොළඹ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර එහි තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පිකරණවක මහතා ඇතුළු 3 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩු විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ මහාධිකරණ මිනිසුරු රශ්මික සිංගප්පොලි මහතා මෙම නියෝගය ලබා දුන්නා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් දින මින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එතකම අද සඳහන් කරලා තියෙනවා ගොවි ජනතාවගේ වී අස්වනු මිලදී ගැනීමේ වැඩපිළිවෙල සමෝපාකාරය හරහා සිදු කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා සඳහන් කරනවා. ඒ තුලින් වී මිලදී ගැනීමේ ඒකකාධිකාරිය වැළැක්විය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පැවති 104 වන ජාත්‍යන්තර සමෝපාකාර දින ක්‍රීඩා උළෙලේදී ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්නේ කියලා.
1: ආණ්ඩුවක් හැටියට රජයක් හැටියට සමූපකාරයේ ගොඩනැගීම සඳහා අපි ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ටික අරගෙනමින් ඉන්නේ. මං හිතන්නේ ගොවියගේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා මේ දවස්වල බිමේ යම් සටනක් තියෙනවා. ඒ සටනට එකම උත්තරය තියෙන්නේ සමූපකාරයේ සතුව. මම දන්නේ මේ සැරේ මා දන්නා තරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයට බී වේලීමේ උපකරණ නැත්නම් යන්ත්‍ර 5 හෝ 4ක් අපි දෙන්න සූදානමක් තියෙනවා. මේ වෙනකොට අපේ උඩ සාකච්ඡාවක් තියෙනවා. ප්‍රධාන සම්පකාර සමිති 4-5 තෝරගෙන ඒ ඇයට වී මිලදී ගැනීමට සහ වී වේලන මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසලා දෙන්න. මොකද මේක කළු කඩේට ගියපු යුගයක තමයි අපි මේක ගන්න. එනිසා අපි මේ අවුරුදු 4-5 ඇතුළතදී ඉදිරි කාලය තුලක් මොකද අපේ ආණ්ඩුවේ වයස අවුරුදු 5ක් නෙමෙයි මේක අවුරුදු 25ක් 30ක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වැඩක් අරන් යනවා අනිවාර්යයෙන්. ඒ නිසා අපි හැමෝම එකට අත්දැල් දැමගෙන මේ සමූපකාර ව්‍යාපාරයේ ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය අපේ පැත්තෙන් අපි දෙන්නම්. ඔබේ පැත්තෙන් අපිට පේනවා ඒ ධෛර්යය ශක්තිය තියෙනවා. විශාල තරුණ පිරිසක් සමූපකාරය වෙනුවෙන් එකතු වෙමින් තියෙනවා. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ සමූපකාරයේ ගොඩනගමු.
0: වෙලාව 2:32.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
අද සම්පත 821 වන ජයග්‍රහය දිනුම් වාරයේ ජේ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 4 අංක 8 අංක 9 සහ අවසානයේට අංක 2 එන්එල්බී ජය ඕ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 7 අංක 6 අංක 4 සහ අවසානයේට අංක 5 සුබ දවසක් 362 වන ජයග්‍රහය දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මෙලදීගත් සුබ දවසක් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය කටක ලග්න සංකේතයද කියලා ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 2 අංක 8 සහ අවසානයේ අංක 54 ඉතකම සුබ දවසක් 362 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 1886 විදිහටයි සටහන් වෙන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලක්කන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 35යි

0: ලකන මෝනින් නිවුස් වලට අහගෙන ඉන්න බලවද 6යි විනාඩි 46යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාසුවන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: වෙලාව 2 විනාඩි 42 අපි සුදානම් ලංකාදේව පුවත්පතට අවධානය යොමු කරන්න. ගම්පොළ වෙදහල් බිමකින් අබිරහස් බංකරයක් මතුවලා වසර 20 ගණනක රහස් එළියට අද සුරංග රාජනායකයි වාර්තාව අරගෙන ඉන්නේ ලංකාදීප පුවත්පතට. ගම්පොළ නගරයේ බෞද්ධ විද්‍යාලය සතු භූමියේ පැවති ඩෙංගු මර්ධන ශ්‍රමදානයකදී පාසල් ආපන ශාලාවේ කසල බැහැර කිරීමට වලක් කැපීමේදී වසර 20කට වඩා පැරණි භූගත විධිකරණ ලද විශාල කාමරයක් හමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා ගම්පොළ පොලිසියට සහ කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලක් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. වෙඩි 30ක් තියලා මතුගම නිවෙසකට වෙඩි තැබීම ඝාතන පලි ගැනීමක්ද? අද ලංකාදීප පුවත්පතයි ප්‍රශ්නාර්ථයක් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ සුමති කොඩලගමගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු පෙරේදා රාත්‍රී 8:30ට පමණ මතුකම දඬුගොවත්ත පාර නෑබොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට T56 වර්ගයේ ස්වංක්‍රීය ගිනි අවයකින් වෙඩි ප්‍රහාර එල්ල කළ පරාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙන ඇතුල් පිටවල දීර්ඝ විස්තරයක් සහිතව තවත් තොරතුරු සටහන් කළා තියෙනවා. එම නිවස මේ වන විට ඩුබාහි සිටින පාතාලකාලි නායකයෙකු සහ ප්‍රධාන වෙලේ මද්‍රව්‍ය ජාවාරම් කරවෙකු ලෙස හැඳින මතුගම ෂාන් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයා බව පැවසෙන මදූෂ නැමැත්තාගේ මවට අයත් එකක් බවයි පරීක්ෂණවරින් තොරතුරු හෙළි වී තිබෙන්නේ කියලා උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා තියෙනවා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. ගොඩිගමුව අවුරුදු කුමරියගේ මරණය ඝාතනයක් දැයි පැති කීපයකින් පරීක්ෂණ අද ඇගේ ඡායාරූපයක් සමගින් දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. තනිව ජීවත්ව සිටි ඇය නිවස තුළම මිය ගිහින් ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලිහවඩන ගෙනෙන වාර්තාව දෙවයින පුවත්පතට. රත්නපුර ගොඩිගම ප්‍රදේශයේ පිහිටි නිවසක තනිව පදිංචිව සිටියදී අබිරහස් අන්දමින් මිය ගොස් සිටි තරුණියකගේ මරණය සම්බන්ධයෙන් රත්නපුර මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් විරුද්ධ තීන්දුවක් නිකුත් කර ඇතැයි රත්නපුර මුලස්ථානයේ පොලිසිය උසස් නිලධාරියෙක් සඳහන් කළා. එම තරුණියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතෙකම අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත, දිවයින පුවත්පත සහ සියලුම පුවත්පත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. බටපොළදී අත්අඩංගුවට සජීව ප්‍රාදේශීය සභා මන්ත්‍රී රට ගිනි අවිය වසර 21ක් ළඟ තියාගෙන අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරනවා. දීර්ඝ විස්තරයක් සහිතව දින මින පුවත්පත. ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් අම්බලංගොඩ සජීව මන්ත්‍රී චුට්ටේ රිමාන්ඩ් කියලා තමයි සඳහන් කරන්නේ ගයන් කුමාර වීරසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ. ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් අම්බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී අමිත් චතුරංග සමරනායක හිවත් බටපොළ නින්දානේ චුට්ටේ අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. රිපීට වර්ගයේ ගිනි අවියක් සමග බද්දේගම දිද්දැලිය ප්‍රදේශයේ පිහිටි නිවසකදී මොහොව පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල දිස අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් බවයි වැඩිදුර තොරතුරු විදිහට දෙන මින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. සබරගමුව මහසමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ උත්සවය 15 වෙනිදා පැවැත්වෙන බව අද දිවයින පුවත්පත සටහන් කරන ධර්මප්‍රිය ලේනාරාචි වාර්තාව අරගෙන මේ සම්බන්ධයෙන් තද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ගයෝගී අතීතේ පාවී පාවී ගියාවේ ජීවන ගීතය නිම කළ කැන්ඩි ලමිස්සේ අද දෙව් මවුතුරුලේ සැතපේ. ධම්මික සල්වතුරයි වාර්තාව අරගෙන ඉන්නේ. ජනකාන්ත ගායන ශිල්පිනී මරිය සෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස බුරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මරිය සෙල් ගුණතිලක මහත්මියගේ දේහය අද උදෑසන 9 සිට සවස 3 දක්වා මහජන ගෞරවය සඳහා බුරැල්ල පානිරේම අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කරනවා කියලයි සඳහන් වෙන්නේ. එම පරිශ්‍රයේදීම පැවැත්වෙන ආගමික චාරිත්‍රවලින් පසුව කෙටි අවමංගල්‍ය සභාවක් පැවැත්වීමට නියමිත බව අවමංගල්‍ය කමිටුව සඳහන් කරනවා කියලා අද දෙවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා. දීර්ඝ විස්තරයක් සමගින් මේ සම්බන්ධයෙන් වෙල
1: පෙළව දෙහය විනාඩි 47යි.

0: ලකන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:52.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: මෙලොව දැහැයි විනාඩි 53 එපිසෝදානම් විදෙස් තොරතුරු වලට අවධානය යොමු කරන්න.
1: Around the world.
0: අමරිකානු ප්‍රහාරයෙන් පසු හෝමු සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමයි. ඉරාන රජයෙන් නිල ප්‍රකාශයක්. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තියෙන අපි අවධානය යොමු කරමු. අමරිකානු හමුදාවෙන් තුන්වැනි වරටත් එල්ල වූ දැවැන්ත ගුවන් ප්‍රහාරයෙන් පසු හෝමු සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමූ බව ඉරානයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නැවත දැනුම් දෙනතුරු මේ මුහුදු මාර්ගයේ කිසිදු නෞකාවකට යාත්‍රා කිරීමට අවසර නැති බවයි එරට ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය නිවේදනය කරමින් සඳහන් කරන්නේ කියලයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. හොමුස් සීමාවට ඔබ්බෙන් අනුමත නොකළ මුහුදු මාර්ගයෙන් යාත්‍රා කිරීමට උත්සාහ කළ නෞකාවකට ඉරාන නාවික හමුදාවෙන් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළ බවත් එම නෞකාව අනතුරු ඇඟවීමේ නිවේදන නොතකා යාත්‍රා කිරීමට උත්සාහ කිරීම ඊට හේතු වූ බවත් ඉරානය සඳහන් කර තිබෙනවා කියලා තද තොරතුරු වාර්තා වෙනවා. සයිප්‍රස් දජය සහිත නෞකාවකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානයේ හමුදා ඉලක්ක 140කට අමරිකාව පහර දෙයි. මැද පෙරදිග අමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කළ මිසයිල් ප්‍රහාරයකින් ඉරානය ප්‍රතිචාර දක්වයි කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කරන්නේ. හොමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කළ සයිප්‍රස් දජය සහිත නෞකාවකට ඉරාන ආරක්ෂක හමුදාවෙන් එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස අමරිකානු හමුදාව ඉරානයට සති දෙකක් ඇතුළත තුන්වැනි වරටත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. අමරිකාවේ මධ්‍යමාන දෙන හමුදා මධ්‍යස්ථාන නිවේදනය කරලා තියෙන්නේ ඉරාන හමුදාවෙන් නෞකාවට එල්ල වූ නින්දිත ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ගුවන් ප්‍රහාරය සිදු කළ බවයි කියලයි අද විදෙස් තොරතුරු විදියට දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පුවත්වලට.
1: Sports Roundup.

0: අතර ඉංගලන්තයේ අවසන් පූර්වාටයට එක් වූයේ ඊ යාළුවීම පැවති තරගයේදී නෝර්වේ පිල ගෝල දෙකට එකක් ලෙසින් පරාජය කරමින් මේ තරගයේ 10 වැනි මිනිතුවේදී මැක් ඇලිස්ටර් අර්ජන්ටිනාවට ගෝලයක් එක්කල අතර 67 වැනි මිනිතුවේදී ඩැන්ඩෝයි ගෝලයක් වාර්තා කරමින් තරගය සම කරගත්තා කියලත් සඳහන් නොවේ. හේතුවෙන් හිම වූ අතිරේක කාලයේදී අර්ජන්ටිනාව ඉදිරියට ගෙන යාමට ජූලියන් ඇල්වසේ 112 වැනි මිනිතුවේදී ලවුටාරෝ මාර්ටිනෙස් 121 වැනි මිනිතුවේදී අර්ජන්ටිනාවට ගෝල එක්කලා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ 2026 ෆිෆා ලෝක කුසලානය සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපේ අවධානය යොමු කරමු කාටූන්ස් වලට.
1: කාටූන්ස්
0: දිනමින අංජනගේ කාටුනේ අද මෙහෙම කියන්නේ, සමහරු ආණ්ඩු බලය ඉල්ලන්නේ මැරිලා ඉපදිලා වගේ. නෑ නෑ, එයාලා හිතන් ඉන්නේ අපි මැරිලා ඉපදිලා කියලා. තමයි අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ තොරතුරු සඳහන් කරන්නේ විදිහට. ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් දිවයින පුවත්පත අද මෙහෙමයි කියන්නේ, අර ඩොලර් මිලියන 2.5ක් වංචාවෙන් වුණ පාඩුව නැවත ගෙවන්න මුදල් හොයාගන්නේ කොහොමද ඇව්වහම තටම තටම තමා කිව්වේ බාණ්ඩාගාරයෙන්ම තමයි කියලා. අහෝ, සාංගික දේපල කියලත් අද සඳහන් වෙනවා දෙවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුනේ. පංකජ රුවින්දගේ සරදම් ලංකාදීප පුවත්පත මෙහිමයි කියන්නේ, අධිකරණ ඇමතිට විශ්වාස භංගයක් ගේනවලු, ගඟට කපන ඉනි කියලා සඳහන් වෙලා තියෙනවා දෙවැනි පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ. අදට අපි ලක්කන මෝර්නින් නිවුස් වලට නිමා කරමු. මේළඟ ජනාධිපති නාමල් රාජපක්ෂ කියලා සියලු සමීක්ෂණ වලින් හෙළිවෙලාලු නඩුත් කීපයක් තියෙනවනේ, ඒවයින් මොනවා එළි වෙයිද දන්නේ කියලා තමයි අද ප්‍රශ්නාර්ථයක් සමගින් තොරතුරු සටහන් කරන දෙවෙනි පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ. මම තමයි අද දවසේදී පුවත්පත් වල සඳහන් වෙලා තිබුණේ හිටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ලක්හඬ මෝර්නින් නිවුස් සැලට් තුලින් සමුගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
1: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන් අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
7: මම නම් දැන් මානම රිලැක්ස්
0: දශක
8: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

ගුඩ් මෝර්නින් සුබදාසනක් උදේ 7යි විනාඩි 8යි වෙලාව හද අලුත් දවසක් අපි මුණගැහින් අද ජූලි මාසේ 13 වෙනිදා ඉරිදා දවසක් නේද සෙන්සුරාදා ඉරිදා කාර්ය බහුලයිද කොහොමද මොකද තත්ති කියලා අහනකොට අද උදේ පාන්දර මේ මොහොත වෙනකන් සමාජ මාධ්‍යයේ විශේෂයෙන්ම සංසන්න වෙන ප්‍රවෘත්තියක් තිබුණා මේ Facebook live එක කරහා සීදී විනාශා ගැනීමේ සිදුවීමක් ඔබ සමහර විට දකින්න ඇති. එහෙන උදේ පාන්දර නැගිටිනකොට බලන්න ඕනේව අහන්න දකින්න ඕනේව නෙවෙයි දැන් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. තරුණෙක් Facebook live ඇවිල්ලා ඔහු suicide කරගන්නවා. බෙල්ලේ වැල දාගන්නවා. මේ කියන්නේ මානසික වශයෙන් යම්කිසි පීඩනයක් දැනුණු ගොඩක් තැන්වල ගොඩක් අයගේ තීරණය අවසන් තීරණය වෙන්නේ මේ ජීවිතයට සමුදෙන එක. ඉතින් ඒ නිසා මේ උදේ පාන්දර මට හිතුණා මතක් කරන්න. අපි එහෙම නේද? එහෙම දේවල් බලාපොරොත්තු වෙන්න එහෙම පරිසරයක එහෙම නැත්නම් එහෙම මෙව්ව එකක් මොකද ඒකට කියන්නේ? එහෙම තත්ත්වයක් ඇතිවිය යුතු රටක් නෙවෙයි. නමුත් අපිට කාගේවත් දේවල් සම්බන්ධ පුරෝකතන දෙන්න බෑ. නමුත් මේ පුද්ගලයාගේ ප්‍රශ්නය අනුව ඒවට තීන්දු తీරන හොන. නමුත් අවසානයේ ජීවිතෙන් වන්දි ගෙවනවද කියන එක තමයි ඒ අය නෙමෙයි අපි හැමෝම හිතලා බලන්න ඕනේ කාරණාව. ඔබ අවට ඉන්න කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි ටිකක් වෙනදාට වඩා නිහඬ වෙනදාට වඩා අමුතු විදිහ හැසිරීමක් තියෙන ඔහු ඇතුලේ මහා කඩාවැටීමක් පේන ඔහුගේ දිනචර්යාව තුළ යම් නේද දේවල් ටිකක් වෙනස්ම විදිහේ දේවල් සිද්ධ වෙනවා නම් ටිකක් ඔහු පිළිබඳව විපරමින් ඉන්න. ඒ වගේම ඔබට දුකක් වේදනාවක් දැනෙනවා නම් ඔබට යම් කිසි පීඩනයක් දැනෙන කෙනෙක් නම් ඔබ ඒක තව කෙනෙක් එක්ක බෙදා හදා ගන්න. මොකද එතනින් පස්සේ සමහර විට ඔබට යම් කිසි සහනයක් ලැබෙයි කියන කාරණාව උදේ පාන්දර මතක් කරනවා. නිරන්තරයෙන්ම මේක කියන කවුරුත් මිනිස්සු මේ ලෝකේ හුදකලා වෙන්න ඕනේ නැහැ. බිලියන 8කටත් වඩා ජනතාවක් ඉන්න මේ ලෝකේ නේද? ඇයි කවුරු හරි කෙනෙක් යම් කිසි ප්‍රශ්නයක් නිසා හුදකලා වෙන්නේ? රටේ ජනගහනය ගත්තොත් කෝටි 22ක් විතර ඉන්න රටක ඇයි අපි එහෙම හුදකලා වෙන්නේ? නේ ප්‍රශ්න තියෙන්න පුළුවන්, මානසික පීඩනයක් තියෙන්න පුළුවන්. හැබැයි අවසානයේ ඒක විසඳන්න ඕනේ ජීවිත හානියකින් නෙවෙයි කියන එක යලි යලි මතක් කරගත යුතු උදෑසනක අපි මුණගැහෙන්නේ. සුබ උදෑසනක් ඔබට.

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවදින් ඒසයි.
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

ගානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

හතයි විනාඩි 21යි වෙලාව. ගුඩ් මෝර්නින්, සුබ උදෑසනක්. මේලායි මතක් කරන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි හොමුස් ආයි වහලා හොමුස් සරහ යන නැවූ දෙයකටත් අන්තිම පැය 24 ඇතුලේ ආය ඉරානෙන් ගැහුවා. ඉරානේ කැමති නෑ හොමුස් වලින් නැව් යනවට. ඒ කියන්නේ නැව් යන එක මේකේ මූලික මේ ප්‍රශ්න ගැන කතා කරනකොට ඊශ්‍රායලයි ඇමරිකාව ඔක්කොම ඉන්නවා. හරි, අවසානේ කොහොම හරි ආයි වහලා දාලා තියෙන්නේ. ආයි වහලා දාලා කියලා කියන්නේ අපේ ප්‍රශ්න අපිට තව තව සංකීර්ණ වෙනවා කියන එකනේ. ඉතින් ඒ ගැන තව ටිකකින් මම ටිකක් දීර්ඝ වශයෙන් කතා කරන්නම්. ඊට කලින් මතක් කරලා ඉන්න ඕනේ මෙහේ ප්‍රශ්න වලට විසඳුම්. මේ වාගේ පොඩි බඩේ අමාරුවට විසඳුමක් දෙන්න නේද? බැයිනම් අපිට අපි අර වගේ ප්‍රශ්නයක් නිකන් කතා කරලා වැඩක් තියනවද? ඒව ලොකු ප්‍රශ්න, ඒව ලෝක ප්‍රශ්න. ඔයා හිතන්න ඔයාට නිකන් පොඩ්ඩක් උදේ පාන්දර නැගිට ගමන් නිකන් පොඩි අර ගැස්ට්‍රයිටිස් කියලා එකක් තියෙනව නේද? ගැස්ට්‍රයිටිස්. හරි, ගැස්ට්‍රයිටිස් කියන එක ගොඩක් අයට තියෙනවා. හැබැයි ওই ගැස්ට්‍රයිටිස් වල විසඳුමක් හරියට හොයාගත්තේ නැහැ. හොයාගත්තේ නැහැ කියලා කියනවා දන්නේ නැව, හරියට දැනුවත් වෙලා නැහැ. මම වාරේ යෝජනා කරනවා ක්‍රිමිරාජ නිවසින් එන සඳුන් පැණිය ගැන. ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අමලපිත රෝගී සඳහා දිව්‍යම ඖෂධයක් කියලායි මේ ගැන කියන්න තියෙන්නේ. මේක හරි විදිහට පාවිච්චි කරනවා නම් උදේ සහ සවස ඔයා පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ඉතින් ওই ගැස්ට්‍රයිටිස් තියෙන අය නොකන්න ඕනේ, කන්න ඕනේ නැති කෑම ටිකක් තියෙනවා. තෙල් කෑම, පිටි ආහාර, ඒ වගේ දේවල් ගන්න හොඳ නැහැ නේ. ඒවෑන් මිදිලා මේක පාවිච්චි කරලා බැලුවොත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා අනිවාර්යෙන් මේක සුව කරගන්න. 0112 853 889 0112 853 889 කියන නම්බරයකට කතා කරලා ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆාමසි වලින් මේක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ක්‍රිමිරාජ නිවසින් එන මොකක් ගැනද කිව්වේ? සඳුන් පැණිය ගැන. වැල්මි පැණිය කියන්නේ කැස්සට පාවිච්චි කරන එක. මේක සඳුන් පැණිය. හරි, දැන් එතකොට මේක පාවිච්චි කරලා ටික කාලෙකින් ඔයා සුවපත් වුණාට පස්සේ ඔයාට ඕනම කෑමක් බීමක් ගන්න පුළුවන්. දැන්ටත් ඔයා ගන්න මැති අරගෙන තමයි මේ වැඩේ අප්සෙට් වෙලා තියෙන්නේ. හරි, ඉතින් කෑම ටික රස කරගන්න. මොකද කෘතිම රසකාරක වර්ණක වගේ දේවල් අඩංගු කරගන්නවා කියන්නේත් අපි අපේ ශරීරය, එහෙම නැත්නම් අපේ ඇඟ, අපේ ජීවිතය අවධානය මේ දානවා කියන එක නිකම් මොකටද අකාලේ නේද? වස විස නිසා ජීවිතය මේ අපි කියමු ජීවිතහානිය කියන එක පැත්තකින් තියමුකෝ. වෙන වෙන ලෙඩ රෝග හදාගන්න ඕනේ නෑනේ. විචේ නිෂ්පාදන 100% ස්වභාවික කුළුබඩු නිෂ්පාදකයා අදත් අපිත් එක්ක ඉන්නවා මේ පැය 3 රසවත් කරන්න. ඉතින් උදේ පාන්දර උයල ඉවර ඇති සමහරට, එහෙම නැත්නම් මේ දවල්ටත් එක මොන හරි හදන ගමන් වෙන්න පුළුවන්. රසට කැම ටික හදන්න විජය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටම දැන් කියන්නේ අතික්‍රමණය කරලා තියෙන ලෝකේ සූපපේදී විජය නිෂ්පාදන වලින් තමයි ඔයගොල්ලන්ගේ කැමත් රස කරන්නේ.

මුරණ්ඩුකම කියලා කියන්නේ ඔය දිමංකගේ සින්දුවේ කිව්වාගේ මුරණ්ඩුකම කියන එක ගානකට තිබුණාම ඇති ඊට වැඩි වුණාම ප්‍රශ්නේ තියෙනවා වැඩිනේ. තමුසේගේ මුරණ්ඩුකම වැඩි එහෙම කියලා එහෙම අපි ඕන තරම් අහල මේ පොඩි පුතා ඔයාගේ මුරණ්ඩුකම වැඩි මුරණ්ඩුකම නිසා ලෝකෙට බලපාලා තියෙන ප්‍රශ්නයක් කියන්නේද? සමහර කෙනෙකුට මේක මෙන්න මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එහෙම නැත්නම් ඉරානයේ ඉන්න මේ වයිතබා කමේනිගේ මුරණ්ඩුකම හින්දා දැන් ලෝකෙට ප්‍රශ්නයක් ඇති වෙලා කියලා. එහෙම නැත්නම් ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින්ගේ නෙතන්‍යාහුගේ වෙන්න පුළුවන් මේක. ඒ විදිහට ගත්තත් එහෙම වෙනවා. කවුරුත් කැමති නෑ මේ මුරණ්ඩුකම හින්දා සෙකන්ඩ් වෙන්න අඩියක් පස්සට ගන්න. ඔය මේක ලෝක يعني බලය සම්බන්ධව ප්‍රශ්නයක් නේ. හරි අපි ඒක වෙන විදිහකට පොඩ්ඩක් කතා කරමු. ඇයි හෝමූස් ආයි වහලා තින්නේ? හෝමූස් වැහුවේ ආයි මේ බෑ ඉරානෙත් එක්කත් බෑ ඇමරිකාව එක්කත් බෑ. මොකද ඉරානය මේ සාම ගිවිසුම කඩ කරලා පහර දෙන්න පටන් ගත්තා. දැන් 2023 වසරේ මුල් භාගයේදී දවසකට තෙල් බැරල් මිලියන 20ක් විතර මේ සංදිය හරහා ගමන් කළා. එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලන කේන්ද්‍රය තමයි මේ තොරතුරු ලෝකෙට කියන්නේ. එතකොට මේ මුහුදු මාර්ගය හරහා ප්‍රවාහනය කරනු ලබන වසරකට ඩොලර් බිලියන 600කට ආසන්න බලශක්ති වෙළඳාමක් මේ. හිතන්නකො බලශක්ති වෙළඳාමේ වසරකට ඩොලර් බිලියන 600කට ආසන්න ප්‍රමාණයක් යන්නේ මෙතනින්. මේ සමුද්‍ර සන්ධිය ඇතිවන ඕනම ගැටලුවක් ගෝලීය තෙල් බෙදා හැරීම අඩාල කරනවා මිල ගණන් ඉහළ යන එකටත් මේක බලපානවා. අර කවුරු හරි අහන්නේ ඇයි හෝමූස් වහුවම මොකදන්නේ අපිට මෙහෙ මොකද ෂෙඩ්වල තෙල් අඩුවට දෙන්න බැරි. හරි මේ කියන්නේ කතාව තමයි ඉතින්. හරි දැන් බලමු. එතකොට දැන් මේ හෝමූස් ගැන ගොඩාක් අය ඔය මේකේ පිහිටීම ගැන කතා කරලා තිබුණා. මේක පෞගේ කාලෙත් සෑහෙන කතා කරා. හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සහ ඕමානය අතර පිහිටි මුහුදු මාර්ගයක්. මේකේ පිවිසුම් දොරටුව කිලෝමීටර් 50ක් විතර පළලයි. මැදින් මේක ආයි මෙහෙම පටු වෙනවා. කිලෝමීටර් 40 වගේ වෙනකම් පටු වෙනවා. මේ සමුද්‍ර සන්ධියේ මැද කොටස ආයි විශාල නැව් වලට ගමන් කළ හැකි තරම් ගැඹුරු වෙනවා. බොහෝ විශේෂඥයෝ මේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයේ කඩාකප්පල් කිරීම සඳහා විවිධ දේවල් කියලා තියෙනවා ඒ කාලෙත්. හැබැයි ඒව හරි ගිහිල්ලා නැහැ. මීට කලින් ඔයාලට මතක නම් 1980-88 වගේ කාලෙදි ඉරාන ඉරාකී යුද්ධය තියෙන කාලෙදි මේ ඉරානය තෙල් ටැංකි වලට එරෙහිව සිල්කොම් මිසයිල යොදවලා පහර දුන්නා. ගල්ෆ් මුහුදේ මුහුදු බිම්බෝම්බ අටවලා තිබ්බා. චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව මේ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල්වල විශාලතම ගැනුම්කරුව වුණා. එතකොටත් ඒ කාලෙත් යම් කිසි බලපෑමක් ඇති වුණා. ඉතින් ඒ නිසා මේ නරක අත්දැකීමක් ඉතිහාසයක් තියෙන තැනක් මෙතන. නමුත් සමහර කාලවල ඉතාම මේ සාමකාමීව තෙල් නැව් ගියා. මේ දැන් මේ ආයි මේ ගිය සතියේ ආයි මේක පටන් ගන්න කලනුත් යම් කිසි නේද දිනකට කොච්චර නැව් ගියාද? 400 ගාණක් නැව් ගියා කියලා කියනවනේ සමහර කාලවල. එතකොට හිතන්න මේකේ බලපෑම ලෝකයට කොහොම දැනෙනව ඇත්ත. ඉතින් දැන් බලමු. එහෙම ගත්තම මේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන තෙල් භාවිත කරන විශාලතම තෙල් පාරිභෝගිකයන්ගෙන් කෙනෙක් තමයි අපේ යහපැත්තේ ඉන්න ඉන්දියාව. එහෙම නැත්නම් චීනය. එතකොට මේ තෙල් වලින් සැලකිය යුතු කොටසක් ඉරානය විසින් ගෝලීය වෙළඳපොළට ඒ අනුපාතවලට වඩා අඩු මිලකට අලෙවි කරනවා. තෙහරානයට අමරිකානු සම්බාධක සමග සාර්ථකව කටයුතු කිරීමට උපකාරී වෙන ඔය වැදගත් ආර්ථික ජීවනාලියක් තමයි ඔය කියන මේ චීනය වගේ රටක් මේගොල්ලොත් එක්ක කරන ගනුදෙනුවත්. 2024 ගෝලීය වෙළඳපොළට ඉරානය අපනයනය කළ තෙල්වලින් 90%ක් අරගෙන තියෙන්නේ චීනය කියලා කියනවා. ඉතින් හිතන්න මේ හරිනිතින් ආසියාවට මේකේ බලපෑම තියෙනවා කියන එක නේ. තෙල් මිල ඉහළ යාම මිනිස්සුන්ගේ ජන දුක වැඩි කරනවා. කියන්නේ ඇඟේ තෙල්වලින් වාහන ධාවනය කරන්න බෑනේ. ඒ නිසා මුහුදෙන් තෙල් නැව් වෙනකන් දතනී වගෙන බලාගෙන ඉන්න වෙනවා. අපි හැම කාලෙක හිටියා මතකේද? දැන් තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. තෙල් නැව් එනවා. එනේව ගණන් වෙඩි. එතකොට ඒව ගන්න අමතරව අපිට යම් කිසි ගාණක් වියදම් කරන්න වෙනවා. දැන් 414යි. මේ කියන தත්ත්වය තවදුරටත් ගියොත් තව ටිකක් මිල ඉහළ යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා තමයි ඔය හෝමූස් ඔය උදේ හවස බුදුන්ට පහන තියෙනකොට එහෙම නේද පන්සලට, කෝවිලට, පල්ලියට ගිහිල්ලා එහෙම
ඔබ ඔබේ ආගම අදහනකට අර අපි බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවනේ. අපි අපි හීනත් නේ ඔය අතරට අපි මුසු කරනවනේ බලාපොරොත්තු ප්‍රාර්ථනා. හෝමුස් ඉක්මනට ආරම්භ කරන්න අවස්ථාව ලැබේවා කියන එකත් නේ අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. මොකද එහෙම නොවුනොත් ලංකාව විතරක් නෙවෙයි ආසියාවේ ආර්ථිකය යම් අවදානමක් වැටේ. මේක තමයි ආර්ථික විශේෂඥින්ගේ මේ වෙනකොට තියෙන ප්‍රෙඩික්ෂන් එක, පුරෝකථනය. එම නොවේවා කියලා තමයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ.

හතයි විනාඩි 48 වෙලා ආර්.ඩී.බී. බැංකුවේ ඔයාගේ සල්ලි ටික තැන්පත් කරන්න කියලා කාලෙක ඉඳන් මම ඔයාලට මතක් කරන්නේ ඇයි වැඩිම නේද වැඩිම පොලි අනුපාතයක් දෙන්නේ විශේෂම FD එකට ස්ථාවර තැන්පතු සඳහා ආර්.ඩී.බී. එක ළඟම තියෙන ශාඛාවට එන්න මොකද ආර්.ඩී.බී. එක කියලා කියන්නේ දශක ගණනාවක් තිස්සේ අපේ ගනුදෙනුකාර බවතුන් එක්ක ඉතාම විශ්වසනීය හොඳ සුහදශීලී සේවාවක් සපේන තැනක්. ඉතින් ආර්.ඩී.බී. බැංකුව රාජ්‍ය සුරක්ෂිතතාව සහිතව වාගේ සල්ලි ටික පරිස්සම් කරන්න හොඳම තැන. ඒ වගේම ඊළඟට ඔයාලට මතක් කරන්න ඕනේ මේ පැයේදී රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන. ඔයා අලුතෙන් වහලයක් ගන්න හිතාගෙන ඉන්නවා නම් තියෙන වහලේ වෙනස් කරනවා නම් අලුතෙන් හදන්න ගියේ ප්ලෑන් කරගෙන යනවා නම් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක මේක උඩින් සහ යටින් කියන මේ පැති දෙකෙන්ම ආරක්ෂාව දෙනවා. ඒ කියන්නේ ෂීට් එකත් ආරක්ෂා කරලා හරි ලස්සන පෙනුමක් වාගේ ගිට දෙනවා. දැන් හිතමු උඩින් ජල විකර්ෂක ආලේපණය නිසා ෂීට් එකට පැටින වැහි වතුර වැඩි ප්‍රමාණයක් ෂීට් එකේ රැඳෙන්නේ නැතුව ඒක පිටතට යන්න උපකාර වෙනා වගේම ෂීට් එක හරි ලස්සනට පරිස්සම් වෙනවා, පෙනුම පරිස්සම් වෙනවා, දියසෙවල බැඳින පාසි බැඳින තත්වයන් ඔක්කොම නැති කරලා දාන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් දුර්වර්ණ වෙන්නේ අර කළු වෙලා දැන්නවනේ ටික කාලයක් යනකොට ෂීට් එක මේ කියන தത്വේ වළක්ව ගන්න තමයි ඔය කියන ජල විකර්ෂක ආලේපනය මේ ෂීට් එක උඩ ලේයර් එකක් තියෙන. ඒ වගේම පහළ තියෙනවා. ඒ කියන්නේ පිට අනිත් පැත්තේ යට පැත්තේ මැටි ලේයර් එකක් මැටි ආලේපනයක්. ඒක නිසා වඩ පුළුවන් කමක් තියෙනවා ඔයාගේ ගෙදරට ඔය හිරු රශ්මියෙන් එන ඒ උණුසුම කන්ට්‍රෝල් කරලා ගේ ඇතුළට ගන්න මේ ෂීට් එකක් පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ උණුසුම අඩුයි. ෂීට් එක රත් වුණා කියලා ඒක ගේ ඇතුළට හොඳටම දැනෙන්නේ නැහැ. ඒක කන්ට්‍රෝල් කරලා යම්කිසි මට්ටමකට දැන් අපිට සෑහෙන රස්සේනේ ඔය ෂීට් වලවල් තියෙන ගෙවල් සහ උළු ගෙවල් අතර සංසන්දනය කරලා බලන්නේ සමහර ලාවට. ඔන්න ඒ වගේ තමයි. මොකද මෙතන මැටි ලේයර් එකක් තියෙන නිසා ඒක කන්ට්‍රෝල් කරනවා. මේ සීටයර් එක ගැන කිව්වේ. ඉතින් සෝරි මේ රයිනෝ රූෆින් ගැන කිව්වේ. සීටයර් ගැන ඊට පස්සේ මම කියන්න. එතකොට දැන් මේ සීට් ටයර් එක ඒක ගන්න කියලා කියන්නේ ඔයාට හොඳ වැඩිපුර මයිලේජ් එකක් යන්න. ඒ කියන්නේ වාගේ බයික් එක ස්කූටර් එකක් නම් නිකම් බයික් එකක් නම් ඔය කියන ඕනම එකකට හරියනවා සීට් ටයර් එක. මේ සීට් ටයර් එකේ තියෙනවා X5 කියලා ටයර් එකක්, ග්‍රිප් X5 කියලා ටයර් එකක්. ඒකේ ට්‍රෙනින් පැටර්න් එක හරිය වෙනස්. ඒ නිසා වැඩිපුර ගෙවෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට කාලයක් මේ ටයර් එක පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් සීට් කියලා කියන්නේ කොහොමත් අපිට විශ්වාසවන්ත නමක්නේ. ඔයාගේ වාහනේට ත්‍රී වීල් එකට වෙන්න පුළුවන් මේ වෙනකොට. ඒත් සීට් ටයර් එක පාවිච්චි කරන්න ඇති. මේ කියන්නේ බයික් එකයි ස්කූටර් එකයි කියන්නේ සාමාන්‍යයෙන් වැස්සකදී බයික් එක පදවගෙන යනකොට ලොකු අංගුවකදී බයික් එක ලිස්සන් නැතුවාට හරියට බැලන්ස් කරගන්න හොඳ ස්ට්‍රීට් ඩ්‍රයිව් එකක් සඳහා අවශ්‍ය කරන ඒ ස්ටැබිලිටි එක හදලා දෙනවා මේ ටයර් එකෙන්. ඒ වගේම හොඳ පෙනුමක් තියෙනවා, හොඳ ලස්සන ස්ටයිලිෂ් පෙනුමක් තියෙන ටයර් එකක් තමයි සීට් ටයර් එක කියලා කියන්නේ. ඉතින් ඒජන්ට් ළඟින් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔයාට ඕන කරන සයිසස් වලින් මේ වෙලාවේ වෙළඳපොලේ තියෙනවා මේ සීට් ටයර් එක. 7:51 මම මේ පැයෙන් යන්න කලින් පැල්වත්ත නිෂ්පාදන ගැනත් මතක් කරන්නම්. පැල්වත්ත කිරි වීදුරුවක රස බලන්නවා අමතක කරන්න එපා. මොකද ලංකාවේ කිරි ගොවීන් 30,000ක් විතර මේ වෙනකොට පැල්වත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉතින් කිරිගොවීන්ටත් සපෝට් එකක් දෙන ගමන් තමයි පැල්වත්ත නිෂ්පාදන ආයතනය තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. ඉතින් ලංකාවේ කිරිගොවීන් කියන අයව අමතකම කළා දාලා තිබුණු කාලයක් තිබුණනේ. ඒ අයට කිසිම සපෝට් එකක් නැහැ කාගෙන්වත්. සමහරවල් කිරි අස්වැන්න අරගෙන ඒවා නිර්පරාදේ ওই පාරවල් වල හලලා මතකද උද්ඝෝෂණ හිම ක්‍රියාත්මක වෙච්ච කාලයක් තිබුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒ වටිනාකම දෙන්න තැනක් තිබුණේ නැහැ. නමුත් පැල්ලත්ත නිෂ්පාදන ආයතනය ඒක ජාතික වගකීමක් විදියට සලකලා මේ කාරණාව ඒගොල්ලන්ගේ කර මතට ගත්තා. ඒ නිසා දැන් හොඳ විදියට කිරිගොවීන්ගේ ජීවිතය ඉස්සරහට යනවා. ඒ පැල්ලත්ත නිෂ්පාදන ගැන මතක් කරේ 7:52 වෙලා.

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 6 7 9 5 7 9
2: 7 විනාඩි 56
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: ගුඩ් මෝර්නින් සුබදාසනක වෙලාව දසනටයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

අටයි විනාඩි 4යි ගුඩ් මෝනින් සුබ උදෑසනක් මම ඔයාගෙන් ඇහුවොත් ලංකාවේ ජනප්‍රියම නම මොකක්ද කියලා මොකද්ද දෙන උත්තරේ ලංකාවේ ජනප්‍රියම නම පිරිමි නම ගමුකෝ මොකද්ද කසුන් කියන නම ගොඩක් අයට තියෙනවානේ චමින්ද කියන නම තියෙනවා බණ්ඩාර කියන්නේ ගොඩක් ඔය වාසගම් ඉදිරියෙන එකක්නේ කසුන්ලා චමින්දලා බණ්ඩාරලා තව සම්පත් කියන නමත් වැඩිපුර තියෙනවා එතකොට අපේ ගෑන් ළමයිගේ නම් බොලි මොනවද තියෙන නම් ශානිකා වගේ නම් ටිකක් වැඩිපුර තියෙනවා සඳුනි ඒකත් තියෙනවා ඊට පස්සේ තව මොනවද චමිලා ඒ වගේ නම් ඔයාගේ ඔළුවට එන නම් ටිකක් තියෙනවනේ නේද දැන් ලෝකේ වැඩිපුරම භාවිත වන නම් ගත්තම විශේෂයෙන්ම එංගලන්තයේ මේ පහුගිය කාලයක කරා සමීක්ෂණයක් ඒගොල්ලෝ කියනවා ලෝකේ වැඩිපුරම පාවිච්චි කරන නම එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් හඳුන්වන්න පාවිච්චි කරන නම තමයි මොහමඩ් එහෙම නැත්නම් මුහම්මද් කියලා කියන්නේ මොහමඩ් හරි දැන් ලෝකෙට මේක සංසන්දනය කරලා බැලුවොත් ඔව් වැඩිපුරම මොහමඩ් කියන නම. ඒකට හේතුව ගොඩාක් ඔය අපි කියන්නේ ඉස්ලාම් භක්තිකයින් ඒගොල්ලන්ගේ නම පටන් ගන්නකොට මොහමඩ් කියන කොටසත් එක්ක තමයි පටන් ගන්න. ගොඩාක් අය එහෙමයි තාත්තගෙන් පුතාට එනකොට මොහමඩ් ඛාන් තාත්තනම් මොහමඩ් යුනුස් වගේ නමක් තමයි පුතාගේ නම. තාත්තගේ නමත් එක්කම එනවා ගැ කොටසක්. හරි. එතකොට මේ එංගලන්තයේ සහ වේල්ස් වල වෙසෙන දෙමව්පියන් තමන්ගේ පිරිමි දරුවන් සඳහා වැඩිපුරම තෝරගෙන තියෙන්නේත් මහමුද් කියන නම කියන කාරණාව එළියට එනවත් එක්කම මේ ගැන ලෝකයේත් එක්ක සංසන්දනය කරලා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක් මේ ගැන පර්යේෂණයක් කරා. ඒ කියන්නේ යම් සොයා බැලීමක් කරා. හරි. එතකොට තෙවන වසරට තුන්වෙනි වතාවට ප්‍රථම ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මොහමඩ් කියන නම. බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයේ නවතම දත්තවලට අනුව 2025 වසරේ පමණක් බිලිඳුන් 6000කට ආසන්න සංඛ්‍යාවකට ඔය එංගලන්තේ කියන රට ඇතුළේ විතරක් මොහමඩ් කියලා නම තියලා තියෙනවා. ඊට පස්සේ දෙවන ස්ථානයේ ඉන්නේ නෝවා කියන නම. මේ එංගලන්තේ ගැන මම කතා කරන්නේ. ඉතින් 2000ක් විතර මේක වැඩිවීමක් පැහැදිලි වැඩිවීමක් කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ඔය මොහමඩ් මේ වගේ නම් එක එක ඔය කියන්නේ අක්ෂර විඤ්ඤාසය අනුව ස්පෙලින් අනුව වෙනස් වෙන්න පාවිච්චි කරලා තියෙනවා කියලාත් කියනවා. දැන් මේ ප්‍රවණතාවය ගැන තවදුරටත් හොයාගෙන යනකොට ලෝකේ කාන්තා නම් අතර විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව අරගේ තව කොටසක් තියෙනවා ඒක පොඩ්ඩක් කියලා ඉන්න. ඔය ඉතිහාසඥයින් පවසන පරිදි 1800 අගභාගයේ ඉඳලම බ්‍රිතාන්‍ය වරාය ආශ්‍රිත නගරවල මුස්ලිම් ප්‍රජාව ජීවත් වීම තමයි ඔය එංගලන්තේ මුස්ලිම් ප්‍රජා වැඩිවීමට හේතු වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ ඒ પરම්පරාවන් ගණනාවක් දැන් එංගලන්තයේ තුල වර්ධනය වෙලා තියෙනවා. හරි. එතකොට ලෝකෙම හොයලා බැලුවා ජනප්‍රියම ගැහණු බිලිඳු නාමය මොකක්ද කියලා. ඔලිවියා කියන එක ඉදිරියෙන්ම තියෙනවා. ඊට පස්සේ ලිලි කියන නම තියෙනවා. ඇමෙලියා කියන එක තියෙනවා. ඊට පස්සේ ෆ්ලෝරන්ස් කියන නම තියෙනවා. සියවසකට අධික කාලයක් තිස්සේ නේද මේ සමාජය තුල සිටුවෙමින් පවතින සංස්කෘතිකම විවිධත්වය එවැගේම ජනගහන රටාවන්වල වෙනස් වීම මේ නාමකරණ ප්‍රවණතාවයන් හරහා මනවින් පේනවා කියන එක තමයි විචාරකයෝ කියන්නේ. ලංකාවේ දැන් නම් ළමයින්ගේ නම් ටිකක් වෙනස්ම නම් හැබැයි ඒ කාලෙත් ලංකාවේ නම් ගොඩාක් තිබිලා තියෙන්නේ නේ ටිකක් එක ළඟ යන නම්නේ කාන්තිලා මේ සුසීලලා එවගේ නම් ටිකක් බහුලව තිබිලා තියෙනවානේ දීපිකාල්ලා සමන්තිලා එහෙම ඉඳලා තිනවා. දැන් කාලේ ඉනකොට ටිකක් කියව ගන්නත් බැරි ටිකක් අමාරු නම් නේ තින්නේ. කියන්නේ ඔය අර අපි කියන මේ ඉංග්‍රීසි නේද ඉංග්‍රීසි නම් වලට ටිකක් සමානයි නේ. ක්‍රිස්ටියානෝ වගේ. ඊට පස්සේ අකේෂියා ඒ වගේ ටිකක් වෙනස් විදිහේ නම් තියෙන්නේ. ඉතින් ඒවා ලෝකෙත් එක්ක ගලපලා දාලා තිනු. මොකද තමන්ගේ දුව පුතාට කියන්නේ ඉන්ටර්නැෂනල් ඇට්‍රැක්ෂන් එකක් ජාත්‍යන්තර මට්ටමේ ආකර්ෂණයක් කවදාහරි දවසක නේ ලැබුණොත් එතනදී වුණත් ඒ නම පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙන විදිහට දැන් අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට දරුවන්ගේ නම් තියන්නේ. නම කියනකොටම එනවා පොඩි
මෙහෙ නෙවෙයි වගේ ගැතියක්. උදේ 8යි විනාඩි 8යි වෙලාව.

0: Lakanda Radio ITN.
1: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5. සියල් රෝඩි සුවර්ස්.
0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: උදේටයි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: ඔයාලට ඉන්නවද යාළුවෝ දැක්ක ගමන් දුවලා ඇවිල්ලා හාද්දක් දීලා කියලා කිස් එකක් දීලා එහෙම පිළිගන්න ඉන්නවද? එහෙම ඉන්නවනම් ඉතාම සීමිත පිරිසක් නේ අපිට එහෙම ඉන්නේ. දැන් ප්‍රසිද්ධ ස්ථානයක උන සමහර ඉන්න එන්නන්නේ එකක් දෙන්න කියලා කියන. ඒ කියන්නේ ඒක සමහරට ගෑල් ළමයි ගෑල් ළමයි අතර වෙන්න පුළුවන්. ගෑල් ළමයි පිරිමි ළමයි අතර වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ මිත්‍රත්වය හාද්දක් කියලා කියන්නේ හැම වෙලේම අර අපි කියන නිකන් අර කියන්නේ විරුද්ධ පාර්ශව දෙකක් අතර ඇති වෙන ආකර්ෂණීය කියලා. අර අපි වෙන පැත්තකින් කියන්නේ ආදරය. එහෙම රාගයම නෙවෙයි. සමහරවිට ඒක ආදරය පෙන්වන එක විදිහක්. අම්මා පුතා, අම්මා දුව, තාත්තා දුව, තාත්තා පුතා. එතකොට දෙමව්පිය. කාලෙකින් අම්මට සමහරවිට නේද? අම්මගෙන් කිස් එකක් හාද්දක් ලැබිලා නැතුව ඇති. හැබැයි පොඩි කාලේ නිතරම අපිට ඕක හම්බුණා. හරි. ඇයි මම මේ කිස් එකක් ගැන කතා කරන්න හිතුවේ? හාද්දක් ගැන කතා කරන්න හිතුවේ. ඔය කිස් එකක් පිටුපස තියෙනවා සයන්ස් එකක්. මේක ගැන මම ඊට කාලෙකට කලින් කතා කළා. මට හිතුණා ආයෙත් නිකන් මතක් කරන්න. හාදුවක් කියන්නේ නිකම්ම නිකන් හැඟීමක් විතරක් නෙවෙයි. ඒ පිටුපස අපේ ශරීරයේ පද්ධතියේ මේ තියෙන දේවල් ගණනාවක් එකතු වෙලා තියෙනවා. හරි. දැන් හෝමෝන උත්තේජනයක් සතුට සහ ආදරය ඇති කරන ඩොපමින්, එවැගේම ඔක්සිටොසින් නේද, ඔක්සිටොසින් කියන හෝමෝන ශ්‍රාවය වීම පටන් ගන්නවා මේ හාදුව කියන එක එක්ක ඇති වෙන උත්තේජනේ. ඊට පස්සේ මොළයේ ක්‍රියාකාරීත්වය, මොළයේ තියෙන ඔය මේ රිවෝඩ් සිස්ටම් එක සක්‍රිය වෙලා මානසික ආතතිය අඩු කරනවා. හාද්දකට පුළුවන් මාර දේවල් ටිකක් කරන්න. ඊට පස්සේ මුහුණේ මාංශපේශි හාදුවකදී තොල් සහ මුහුණ අවට මාංශපේශි විශාල ප්‍රමාණයක් මේ ව්‍යායාමයකට ලක් වෙනවා. ඒකත් හොඳයිලු. එතකොට සංවේදීතාවය අපේ තොල් වල ඇඟිලි තුඩු වලට වඩා 100%කට වැඩි ගුණයකින් සංවේදී ස්නායු තියෙනවා. මිලියන 100කට වැඩි තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා තමයි ඔය හාදුවකින් සෑහෙන සෞඛ්‍ය ප්‍රතිලාභ තියෙනවා කියලා විද්‍යාඥයෝ කියන්නේ. ආදරය සහ බැඳීම් ශක්තිමත් කරනවා, මානසික පීඩනය සහ කංසාව අඩු කරනවා, ඒ වගේම කැලරි දහනය කිරීමට, හෘද ස්පන්දනය ක්‍රමවත් කරන්න, ප්‍රතිශක්තිකරණ පද්ධතිය නේද, ඔය වගේ ගොඩාක් ඒවා තියෙනවා. හැබැයි දෙදිනාගේ කැමැත්ත ඕනේ හාදුවක් මේ හුවමාරු කරගන්න. අපිට බෑ බලෙන් කාවත් කිස් කරන්න. හොඳේ ඒක ප්‍රශ්නයක් වෙනවා. බලෙන් හාදු දෙන්න බෑ කාටවත් නේ. කාට හරි හාද්දක් දෙන්න ඕන නම් එයා කැමති වෙන්නත් ඕනේ අපි දෙන හාදුව ගන්න. ඔයානම් කැමතිනවා කවුරු හරි කිස් කරනවා කැමති. හැබැයි අපි හාද්දක් දෙනකොට හිතන්න ඕනේ ඒ පැත්තෙන් කොහොමද ඒකට තියෙන නේද කැමැත්ත කියලා. 8 විනාඩි 34යි වෙලාව. ඩෝම මාක්ස් පෙන් ගෲප් එක ගැන මතක් කරන්න. මාක්ස් පෙන් එකේ දැන් ගොඩාක් වෙලාවට මේ දවස්වල අපි කියන ස්ටාෆ් එකත් එක්ක සම්බන්ධ වෙන තියෙන අවස්ථා ගැන. ඉතින් ඇසුරුම් කරුවන්, පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් නේද? ඉතින් ඒ විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. අවශ්‍ය සුසුකම් වෙන්න වයස අවුරුදු 18ට නොඅඩු වෙන්න ඕනේ. අපොසු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටියනම් ඇති. ඒ වගේම කණ්ඩායම හැංගීමෙන් කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඉතින් සිත් ගන්නා සුළු ආකර්ෂණීය වැටුප් දෙනවා. අනාගත වෘත්තීය වර්ධනයට දායකත්වය කියන්නේ ප්‍රොමෝෂන් හම්බෙනවා. ඔයා හොඳට වැඩ කරගෙන යනවා නම් ඒ වගේම සුවදශීලී සේවා පරිසරයක් තියෙනවා නේද? ඉතින් අන්න ඒ ගැනත් මතක් කරන්න ඕනේ. ඒ නිසා තමයි ඔයාට මම හැමතිස්සෙම මතක් කරන්නේ මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. මාක්ස් පෙන් ගෲප් එක කියලා කියන්නේ ලංකාවේ ඩෝම මැෂින් එක ඇතුළු යන්ත්‍රෝපකරණ ගණනාවක්, ලංකාවට ගෙනල්ලා දුන්න අඳුන්නාදුන්න ආයතනයක්. ඉතින් 2016 ඉඳලා කෘෂිකාර්මික වශයෙන් දැවැන්ත විප්ලවීය වෙනසක් කරපු ආයතනයක් තමයි මාක්ස් පෙන් ගෲප් එක කියලා කියන්නේ. ඉතින් 011 6790 579 කියන නම්බරයකට කතා කරලා ඔයාලා මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයා කොහොමද මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා එතෙන්දි කතා කරගන්න. ඒ වගේම විජය නිෂ්පාදන අතරේ තියෙන විජය පපඩම් ගැන මතක් කරන්නම්. ස්වභාවික පපඩම් කියලා කිව්වම ඔය පපඩම් වල හොඳ ටේස්ට් එකක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් කෑම එකට ඒ අර අපි බලාපොරොත්තු වෙන සපෝට් එක හම්බෙන්නේ නැහැ. දැන් ඔය ගොඩාක් වෙලාවට කඩවල වල තියෙනවා නේද අර අපි කියන්නේ නිකන් කිරලා ගන්නවා වගේ පපඩම් පැකට් තියෙන පැකටුත් නෙමෙයි වා. අන්න එහෙම ගත්තම ඒක ක්වොලිටි වල ප්‍රශ්න තියෙනවා. ඉතින් විජය පපඩම් කියලා මිල්ල නමතක කරන්න එපා. විජය කියලා කියන්නේ තත්වෙන් ඉහළම නිෂ්පාදන ඔයාට ලබා ගන්න තියෙන අවස්ථාව. ඉතින් ළඟම තියෙන කඩේ ග්‍රොසරි එකේ සුපර් මාකට් එකේ ඕනම විදියකින් දැන් විජය පපඩම් ගන්න අවස්ථාවක් තියෙනවා. අටයි විනාඩි 36යි වෙලාව RDB බැංකුවේ වාගේ සල්ලි ටික තැන්පත් කරමුද මොකද කියන්නේ FD එකක් දානවා නම් RDB බැංකුව තමයි හොඳම පොලිය මේ වෙලාවේ දෙන්නේ ළඟම තියෙන ශාඛාවට එන්න රට පුරා ශාඛා තියෙනවා 250කට වැඩි ඉතින් විටින් විට මේ ශාඛා අලුත් කරනවා දැන් අද දවස මතක් කරොත් එහෙම අදත් තව සුවිශේෂ දවසක් මොකද RDB අලුත්ම ශාඛාව ඕපන් කරන්නේ මෙන්න මේ මම කියලා යන්නම් කොහෙද මැදිරිගිරිය බ්‍රාන්ච් එක අද දවසේ විවෘත වෙනවා ඉතින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මැදිරිගිරිය ශාඛාව ගැන මේ කියන්නේ ඉතින් සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක නිලධාරී අසංග තෙන්නකෝන් මැතිතුමාගේ ආරාධනෙන් එවැගේම AP ලසන්ත ප්‍රනාන්දු මැතිතුමා විසින් අද දවසේදී උදේ 9:30ට ඒ දින සුබ මොහොතින් මේ බ්‍රාන්ච් එක ඕපන් කරනවා මැදිරිගිරිය ශාඛාව මැදිරිගිරිය කියන තැන තමයි තියෙන්නේ හරියටම තැන කියනවනම් එතන තමයි මැදිරිගිරිය කෙලිම ටවුන් එකේ තියෙන්නේ හරි RDB එකට යන හොඳම පොලි අනුපාතයක් මේ දවස්වල දෙනවා RDB එකෙන්.

0: උදේටයි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවෙති නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
6: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැනු සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

අටයි විනාඩි 51 වෙලාව එංගලන්තයට එරෙහිව ඉන්දියාව පෞගිය තරඟ T20 තරඟාවලිය පරාජයට පත් වුණත් එක්කම බ්‍රෙන්ඩන් මැකලන්ව එයාගේ එංගලන්තේ මේ පුහුණුකාර ධූරයෙන් ඉවත් කළා. ඇයි එහෙම කරේ? හොඳට තරඟාවලියක් දැන් පෙරදුනා වුණා අයින් කරන්න ඕනේ. එංගලන්ත කරේ දින්නට පස්සේ අයින් කළා. මේක ගැන ගොඩාක් අය එක එක කතා කියලා තිබුණා. සමහර විට එංගලන්තේ අය කැමති නැද්ද දන්නේ ඉන්දියාව පරාජය කරපු පුහුණුකරුවෙකුටනේ. මේ කාලේ ක්‍රිකට් වලත් වෙන්නේ මහා අමුතු වෙන අය. සූර්යවංශී, වෛභව සූර්යවංශී දිගටම ෆේල්. අර IPL වල තරුවනේ, සුපිරි තරුවනේ, බෝල 20 ගානකට 100 ගහනවා එහෙම තිබුණානේ. හයේව මෙච්චරයි අච්චරයි කියලා ක්‍රිස් කේල්ලගේ වාර්තා කඩපු වෛභව සූර්යවංශී ජාත්‍යන්තර පිටියට ආවට පස්සේ අසාර්ථකයි. ඇයි එහෙමුනේ? මොකද්ද මේ පිටුපස තියෙන මේ කතාව? අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණද කියලා හිතෙනවා. ඊට පස්සේ තව පැත්තකින් ගත්තම දැන් මේ පාපන්දු ලෝක කුසලානිය දිහා බැලුවම ලෝකෙ සුපිරිම පාපන්දු ක්‍රීඩකයෙ රසක් මේ තරඟාවලියෙන් පස්සේ ආයි පාපන්දු ලෝකෙ දකින්න අවස්ථාවක් නැහැ. දැන් අපිට මේක එච්චර අදාළ වෙන්න පුළුවන් අපේ ටීම් එකක් ගිහිලා නැති එක. නමුත් අපි පාපන්දු ලෝලීන්, ඒ නිසා අපි මේක ගැන හොයනවා නේ. දැන් ඔයා දන්නවා තව එකක් කියන්න ඕනේ. දැන් වර්තමාන ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම වල පළවෙනි 10 ඉන්න මේ පාපන්දු කණ්ඩායම කිසිම කණ්ඩායමක් අද වෙනකන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එකම තරගයක්වත් දිනලා නැහැ. ඇයි ඉතින් අපි තේසෙල්ලම් කළනේ? 8යි විනාඩි 52යි. හරි, මම මේ පැයෙන් යන්න ඕනේ. යන්න කලින් මතක් කරන දේවල් ටිකක් තියෙනවා. ඩීප් ටෙක් සෝලා ගැන කියන්නම්. ඔයා දන්නවා ලංකාවේ දැන් මේ වෙනකොට තියෙන ඉස්සරහට එල්නිනෝ එනවා නම් හොඳට හිරු රශ්මියයි හොඳට ඉරේලිය වැටි. මේක අපි කොහොමද නේද අපේ වියදම් බැලන්ස් කරගන්න යොදා ගන්න? එහෙම ප්ලෑන් කරමු. මොකද කියන්නේ සෝලායි කරමු. එතකොට ඊට පස්සේ ඒවෙන් ජෙනරේට් වෙන විදුලිය ජාතික පද්ධතිය දෙමු. ඊට පස්සේ ඒවා ස්ටොක් කරගමු. ස්ටොක් කරගෙන යම් කිසි කාලයකදී නේද අපි ඒවා පාවිච්චියට ගමු. පුළුවන්ද? හරි, ඒක අපි පස්සේ කතා කරමුකෝ. දැනට වුණත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා සාමාන්‍යයෙන් ඔයා ගෙදර කරන්ට් බිල් එක අඩු කරගන්න. සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙනවා නම් මේ ඩීප් ටෙක් එකට කතා කරන්න 0711 711 1 කියන නම්බර එක තමයි ඔයා කතා කරන්න ඕනේ නම්බර එක. 0711 නේ 711 711 1 කියන නම්බර එක. ඒ වගේම මතක් කරමු අපි දැන් ඔයාට වෝටර් පම්ප් එකක් ඕන නම් සෝලා වෝටර් පම්ප් එකක් ඒත් ඩීප් ටෙක් එකෙන් කතා කරන්න පුළුවන්. මොකද ලංකාවේ ගොඩක් ව්‍යාපෘතිවල ඩීප් ටෙක් සෝලා නියෝජනය කරනවා. ඒ අය තමයි මේවා ගොඩාක් ඒවා කරේ පහුගිය කාලෙම. හරි, ඉතින් ඒ ඩීප් ටෙක් ගැන මතක් කරේ. ඒ වගේම මම සිය ටයර් ගැන මතක් කරලා යන්නම්. ඉතින් ජීවිතයේ ලොකු හීනයක් දකින්න විතරක් නෙමෙයි ඒක, ඒ හීනේ ඇත්තක් කරගන්න නම් ඔයා නොනැවති ඉස්සරහට යන්න ඕනේ. තව 1 කිලෝමීටරයක් හරි ඉස්සරහට යන්න ඕනේ. 1 මයිලේජ් එකක් හරි ඉස්සරහට යන්න ඕනේ. හරි, ඉතින් 6 මයිලේජ් සඳහා වඩ සුපිරි ටයර් එකක් අඳුන්වා දීලා තියෙනවා. සීට් ග්‍රිප් X5 කියන ටයර් එක තමයි. ඒ වගේම සූම් X5 කියන ටයර් එකත් නේ ඔයාට ගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන වැඩි දියුණු කරපු ඔය ත්‍රෙඩ් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙන්නේ නැහැ. ඒකට බය වෙන්න ඕනේ නැහැ ඔයා. ගෙවෙනවා, ගෙවෙන වේගය අඩුයි අනිත් ඒවාට වැඩිය. වැස්සට නොසලන ආරක්ෂාව දෙන ඇංගියුලර් ග්‍රූව් ඩිරෙක්ෂන් ඇන් ඉම්ප්‍රූව් ඇක්වලින් කියන තාක්ෂණය නිසා වැසි දිනවල පාරේ තියෙන වතුර ලේසියෙන් ඉවත් කළානේ. ඉතින් ඔයාට හොඳ උපරිම ග්‍රිප් එකක් එක්ක ඩ්‍රයිව් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම භයානක වංගු වලදීත් නේ ඔය ෂිෆ්ට් ෂෝල්ඩර් බ්ලොක්ස්, ඒ වගේම ඩයමන්ඩ් නර්ලින් කියන ඒ නිමාව නිසා ඕනම වංගුවකදී බයික් එක ලිස්සන් නැතුව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් ප්‍රීමියම් ලුක් එකක් තියෙන සියර් ටයර් එක ගැන තමයි මම මේ කිව්වේ. ඉතින් ද රෝඩ් ඊස් යෝස්. පාරෝයාගේ වගේ යන්නේ. දැන් දැන්ටත් හම් වෙනවනේ පාර උගේ කියලා හිතන් යන්නේ කියලා විවයින සමහරට. හරි, එහෙම නෙමෙයි මේක. මේ කියන්නේ හරි පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන් කියන එක. පාර ඔයාගේ. මොකද ඒකට හේතුව ඔයා හොඳ කන්ෆිඩන්ස් එකේ ඔයාගේ බයික් එක පදිනවා. බයික් එක හොඳයි, ටයර් එක හොඳයි නේ. ඉතින් ඔයාට තව මොන දේවල්ද පාරේ අනිත් යන්නේ නැයි ගැන තමයි ඔයාට තියෙන අවධානය දෙන්න තියෙන්නේ. හරි, මේ පැයෙන් යන්න කලින් පැල්ලත්ත නිෂ්පාදනයත් මතක් කරලා ඉන්නම්. පැල්ලත්ත කිරිවිදුරුක රස බලන්න ඔයා ලංකාවේ අපේ කිරිගොවීන් ගැන අභිමානයෙන්. ඒ වගේම අයිස්ක්‍රීම් එකක් ගන්නවා නම්, යෝගට් එකක් ගන්නවා නම් ඒත් පැල්ලත්ත කියන නමින් ගන්න පුළුවන්. මොකද පැල්ලත්ත ප්‍රොඩක්ට් රේන්ජ් එක සෑහෙන ඉතාම ඉහළයි. ඒ නිසා ඔයාට දැන් කිරිපිටි පැකට් එකෙන් එහාට ගිය නිෂ්පාදන ගොඩක් පැල්ලත්ත කියන නමින් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ළඟම තියෙන අවුට්ලට් වල, සුපර් මාකට්ස් වල, පොඩි කඩවල් වල ඕනම තැනක පැල්ලත්ත නිෂ්පාදන ගන්න අවස්ථාව තියෙනවා.

0: ලකන්න ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්චන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලිය නාරච්චි.
1: ලකන්න විදේශීය ප්‍රවෘත්ති.
0: රිවල්වර් අවියකට සමාන ගිනියවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. බස්නාහිර පළාත දකුණු අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කළේ මහරගම පොලිස් අසමේ දුම්රිය මාවත ප්‍රදේශයේදී. එදී රිවල්වර් ගිනියවියට සමාන ගිනියවියක් සොයාගැනුණා. සැකකරු අවුරුදු 22ක් වන මහරගම දුම්රිය මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු අපරාධ විමර්ශන කොට්ටාශයයි විමර්ශන සිදු කරන්නේ. දැන් විදෙස්පුවත්. බැංකොක් නුවර ගින්නකින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තිබෙනවා. තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි මත්පැන්හලකයි මෙම ගින්න හටගත්තේ. සිද්ධීන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අග්‍රාමාත්‍ය අනුටින් චාන් විරාකෝල් සිද්ධිය වූ ස්ථානයේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සිද්ධීන් බියකියාගේ සිරුරු 27ක් සොයාගෙන ඇති බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට

සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය විසිහතර පෑම සීරුවෙන් ලක්

අද නවේ විනාඩි 10යි වෙලාව සුබෝදෑසනක් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ මේ පැය පටන් ගන්නකොට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන පොඩ්ඩක් කතා කරන්න හේතුණා ඒක කතා කරන්න මට තියෙන සුසුකම් මොකද්ද නැහැ මං ඒ ඉඳ කතා කරනවා එහෙනම් චීනයේ අධ්‍යාපන ක්‍රමය ගැන හරි කවුරුට කාටවත් බෑනේ ඒක ප්‍රශ්න කරන්නේ දැන් බලන්න චීනය තමන්ගේ රටේ ඉංජිනේරු ශාස්ත්‍රයේ දරුවන්ට දුන්න නියම අවස්ථාවක් පොත්පත්වලට විතරක් සීමා නොවි සැබෑ ලෝකේ ප්‍රායෝගිකව භාවිත කරන්න පුළුවන් විදිහ නිෂ්පාදන කරන අයට PhD උපාධිය ලබා ගන්න අවස්ථාව දීලා තියෙනවා. නියමයිනේ. දැන් බලන්න ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ ලෝකේ අපි කියනවා නේද? ඔය පොතේ ගුරාලා බිහි කරලා වැඩක් නැහැ. මේ පොත්පත්වල දැනුම විතරයි සමහර ආයතන දිහා බලන්නකෝ. පොතේ දැනුම විතරයි. ඩිග්‍රී තියෙනවා වැඩේ බෑ. නේ? අර දැන් අපි මේ චීනය ගැන මේ කතා කරන්නේ. එතකොට 2024 වසරේදී සම්මත කරන ලද අලුත් නීතියක් හරහා තමයි මේක ක්‍රමයෙන් ඇවිල්ලා විවිධ විරෝධතා තිබුණා, විවිධ ප්‍රශ්න තිබුණා. ඔන්න දැන් මේක දැන් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා. මේකට හොඳම උදාහරණයක් තමයි එක් ශිෂ්‍යෙක් ලෝගෝ අපි හිතමු අපි ඔය කියන මේ මොනවද ඒවට කියන්නේ මේ ලෝගෝ කුට්ටි කියලා කියන්නේ මොකක්ද ඒකට හරියට කියනවනම් කියන්නේ ස්ටීල් බ්ලොක්ස් කියලා කියන්නේ. හරි. මෙන්න මේවා නිෂ්පාදනය කළා තමන්ගේ ආචාර උපාධිය ලබාගෙන තියනවා කියන එක මේ වෙනකොට චීනය සනාථ කරනවා. සාමාන්‍යයෙන් ඔය සෙල්ලම් බඩු හදන දරුවෝ. එතකොට පොඩි කාලේ ස්කෝරල් ඇවිල්ලා ඒගොල්ලන්ට තියෙනවනේ වෙනම ක්‍රියාකාරකම් ටිකක් එහෙම කරන් පාසල් වලත් ප්‍රායෝගිකව අවස්ථාව තියෙනවා ඒ අයට මේ දේවල් කරන්න. එතකොට මේ වෙනකොට චීනයේ ප්‍රසිද්ධ යැන්සි ගඟ හරහා ඉදිකරන ප්‍රධාන පාලමක ශක්තිය සඳහා බහුලව භාවිතා කරනවා අන්න අර කියපු ස්ටීල් බ්ලොක්ස්. අර PhD උපාධිය අරගත්ත ඒ පොඩි තරුව තමයි මේවැ අයිතිකාරය. පේටන්ට් එක තියෙන මෙයාට. ඔයා හිතන්න මේ PhD එක කියන එක පැත්තකින් තියානකො පොඩි දරුවෙකුට එහෙම අවස්ථාවක් හදලා දෙන රටක අධ්‍යාපන ක්‍රමය ගැන. ඉතින් මේ ක්‍රමය යටතේ සිසුන්ව ඇගීමට ලක් කරන්නත් ඒගොල්ලෝ නිපදවන මේ ප්‍රායෝගික ආකෘති කාර්මික තාක්ෂණයන් ඉංජිනේරු ව්‍යාපෘති තාක්ෂණික පද්ධති මේ හැම එකකටම යොදා ගන්නත් චීනය මේ වෙනකොට තීරණය කළා තියෙනවා කියලා විශේෂම අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඉතින් ලංකාවත් මේ වගේ ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් ඇති වුණොත් අපේ රටේ තරුණ පරපුරට මොන වගේ අවස්ථා ලැබෙයිද? දැන් නැත්තම් ඉතින් අපි යන ගොඩාක් වෙලාවට පොතේ දැනුම විතරයි විභාග ලියනවා, පාස් කරනවා, කටපාඩමෙන් වගේ ගිහිල්ලා විභාග ලියනවා, ඊට පස්සේ උපාධියක් ගන්නවා, ජොබ් එකක් දියන් කියලා පාරට බහිනවා, ඒ වගේනේ නේද? මම මේ ආයි කියන්නේ මේ ලංකාව ගැන නෙමෙයි චීනය ගැන තමයි අපි කතා කරගෙන ආවේ. හැබැයි ලංකාවට කොහෙන් ගියත් අර රේනවා ඉතින් ආයි එතනටම තමයි එන්න වෙන්නේ. කොහොම නමුත් මේ චීනය මේ කරගෙන යන අධ්‍යාපන ක්‍රමවේදය ගැන ලෝකයේම ප්‍රශංසාව තමයි හිමි වෙන්නේ. මොකද ඒකට හේතුව නවීන ලෝකෙට ගැලපෙන දේවල් චීනය නිරන්තරයෙන්ම අත්හදා බලනවා. ඒ අතරේ අධ්‍යාපනය සම්බන්ධ මෑත කාලේ අනෙත් රටවලට වඩා ඉස්සරහැන් චීනය ඉන්නවා කියලා කියන්න චීන කියලා කියන්නේ ලේසි කෙනෙක් නෙමෙයි. ඒගොල්ලෝ හැමතිස්සෙම නේද ලෝකෙත් එක්ක අර BYD එක ගැන අපි එදා කතා කරේ, ලෝකේ ඉලෙක්ට්‍රික් වෙහිකල් ගැන කතා කරලා සමහර විට ඒ වගේ දේවල් ප්‍රොජෙක්ට් විදියට ගත්තම ෆේල් වෙලා එහෙම තියෙන වෙලාවක BYD කියන කන්සෙප්ට් එක ගෙනල්ලා නේද බැටරිය ඉඳලා හැමදේම ඒගොල්ලන්ගේ රට ඇතුලේ හදලා ඒ අභියෝගයේ ජයග්‍රහණය කළා. ලෝකේ වැඩියම මේ වෙනකොට විකිනෙන වාහනේ බවට ඉලෙක්ට්‍රික් EV vehicles මේ පත් වෙලා තියෙන හේතු වෙලා තියෙනත් ඒ වගේ දේවල් තමයි. ඉතින් දීර්ඝ කාලයක් තිස්සේ ප්ලෑන් කළා ඒගොල්ලෝ හරි දෙයක් එළියට දානවා. ඒ නිසා ඉතින් චීනය ලෝකේ දියුණුම රටක් වෙන එක කාටවත් නවත්තන්න බෑ. 9:14

0: Lisa.
1: ස්මතත් වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල් තැන්ගේ ජයගත් විජය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: Sri Lanka ve pratham vatavata rhino roofing within handunwa dena rhino premier jala pratirodhi matupita arakshane sahita roofing sheet rhino roofing within handunwa dena rhino premier roofing sheet vedi vistara sandaha 13.96 amathanna
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න

නවයයි විනාඩි 25යි වෙලාව. අපි RDB එක පැත්තට යනවා. මම යන්නේ අද යන්නේ මැදිරිගිරිය බ්‍රාන්ච් එකට. මැදිරිගිරිය බ්‍රාන්ච් එක කියලා කියන්නේ ඔය දන්නවා දැන් අලුතෙන් ආරම්භ කරපු බ්‍රාන්ච් එක. ඉතින් සමස්ත ගනුදෙනුකාර ප්‍රජාවට වැඩි පහසුකම් ලබා දීම පිණිස තමයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මැදිරිගිරිය ශාඛා පරිශ්‍රය දැන් වෙනස් කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය අධිකාරීතුමන්, ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ඒ වගේම ගරු සභාපතිතුමන්, AP ලසන්ත ප්‍රනාන්දුමැතිතුමන් අද දවසේ මේ ස්ථානයට සම්බන්ධ වෙනවා. මොකද එතුමාගේ ආරාධනාවෙන් ඇවිල්ලා සභාපතිවරයා, විශේෂයෙන්ම අසංග තෙන්නකෝන් මැතිතුමාගේ ආරාධනාවෙන් ඇවිල්ලා AP ලසන්ත ප්‍රනාන්දුමැතිතුමන් විසින් අද 9:30ට තව විනාඩි 5යි තියෙන්නේ සුබ මොහොතට. ඉතින් මැතිරිගිරිය ශාඛාවේ වෘත වෙනවා. ඉතින් මේ අවස්ථාවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. අද විශේෂයි, මොකද මේ අද ගියා කියලා කියන්නේ නේද? තවත් සුවිශේෂ ප්‍රතිලාභ රසක් RDB එකෙන් ඔයාලට අත්විඳින්න අවස්ථාවක් තියෙනවා. මේ දවස්වල කොහොමත් FD එකට හොඳ රේට් එකක්, පොලි අනුපාතයක් දෙනවා RDB එකෙන්. ඉතින් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත නේ හොඳම බැංකුවක් තමයි ලංකාවේ තියෙන RDB කියලා කියන්නේ. ඉතින් මැදිරිගිරිය ශාඛාව ගැන මම මේ මතක් කරේ. මේ පැයදිත් රයින රූෆින් ගැන මතක් කරනවා. ඉතින් යටින් තියෙන මැටි ලේයර් එකත් එක්ක ලස්සනක් සහ නේ ඔයාගේ ගේ ඇතුළට එන උණුසුම කන්ට්‍රෝල් කරලා දෙන රයින රූෆින් ප්‍රීමියර් ෂීට් එක වඩ පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මොකද අලුතෙන් ගයක් හදන්න ඉන්න කෙනෙකුට මේක හරියටම මේ කරගන්න හොඳම වෙලාව. මොකද දැන් තියෙන බහලක් වෙනස් කරනවට වැඩිය ලේසියි මුලින්දම යනකොටනේ. ආයේ ඉතින් ඕක AC කරන්න, ගෙවල් AC කරන්න, සමහර විට කවුළු ප්‍රමාණය වැඩි කරන්න, ඒ කියන්නේ ඔක්කොම දේවල් වලට වියදම් කරනවට වැඩිය ලේසි නැද්ද? ගේ ඇතුළට එන උණුසුම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න. ඉතින් ඒකට තමයි රයිනෝ රූෆින් මේ අවස්ථාව දීලා තියෙන්නේ. ඒ වගේම ජල විකර්ෂක ආලේපනයේ ඉහළ තියෙන නිසා ෂීට් එක පරිස්සම් වෙනවා, පිනුම පරිස්සම් වෙනවා, දියසෙවල පාසි වගේ දේවල් බැඳෙන්නේ නැහැ ඒ රයිනෝ රූෆින් නේ ප්‍රීමියර් ෂීට් එක. ඉතින් ඔයාලට ගන්න පුළුවන් ඒජන්ට් ලගින්. අවුරුදු 60කට වැඩි කාලයක් ලංකාවේ රයිනෝ රූෆින් ෂීට්ස් වලට විශ්වාසය තියෙනවා. පාරිභෝගිකයින් එක්ක හොඳ විශ්වසනීය සේවාවක් සපයලා ඒ ආකර්ෂණය, ඒ විශ්වාසය තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම මේ පැයදිත් ක්‍රිමිරාජ නිෂ්පාදනය මතක් කරන්නේ. ක්‍රිමිරාජ කියලා කිව්වම දන්නෝ දශක 7කට වැඩි කාලයක් ලංකාවේ නේද ක්‍රිමිරාජ නිෂ්පාදන ගණනාවක් අපිට අවශ්‍යකට සහනය දීලා තියෙනවා. ක්‍රිමිරාජ කරල් ගුලි බඩේ දැනෙන අපහසුතාවයට, ලදරු පණු රෝගවලට විශේෂඥ දැනුම තියෙන කෙනෙක් මෙයා. ඉතින් ඒ කියන්නේ මෙයාට පුළුවන් හරිම ඉක්මනට අපේ අපහසුව මග හරවන්න. පැයක් එකමාරක් යනකොට බඩේ අපහසුතාවයන් මග හරිනවා. ක්‍රිමිරාජ නිවසින් තමයි මේ නිෂ්පාදනය. ඒ වගේම පැල්වත් නිෂ්පාදන අතර තියෙන පැල්වත් අයිස්ක්‍රීම් වර්ග කීපයකින් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂ මතක් කරනවා බටර්ස්කොච්, ඒ වගේම බ්ලූබෙරි, ඒ වගේම මැංගෝ, බනානා, වැනලා, ස්ට්‍රෝබෙරි, චොක්ලට්, ෆ්‍රුට් ඇන්ඩ් නට්, ඔය ඔක්කොම හැම වර්ගකින්ම ගන්න පුළුවන් පැල්වත්ත කියන නමින්. පැල්වත්ත කියන්නේ අපේ රටේ අපේම නිෂ්පාදනය.

0: උදේ 9 විනාඩි 30 සෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: ඊයේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලන්න යන්නේ මහජන සම්පත ජේ අක්ෂරයත් එක අංක 6 අංක 7 අංක 4 අංක 8 අංක 9 සහ අංක 2. ඒ වගේම ගොවිසත ගත්ත නම් පී අක්ෂරයත් එක අංක 34 අංක 52 අංක 58 සහ අංක 72. මෙගා පව ගත්ත නම් එස් අක්ෂරයත් එක ප්‍රසාද අංක අංක 7 ජයග්‍රහ අංක අංක 22 අංක 24 අංක 35 සහ අංක 67. ධන නිදානය ආර අක්ෂරයත් එක අංක 36 අංක 48 අංක 76 සහ අංක 80. හඳහන ලොතරැය කන්‍යලග්නේ සහිතව අංක 1 අංක 39 අංක 48 සහ අංක 52. අද සම්පත ගත්තා නම් අංක 9 අංක 2 අංක 8 අංක 9 අංක 2 අංක 4 අංක 8 අංක 9 අංක 2 ජී අකුර තියෙන්න ඕනේ ටිකට් එකේ. ඒ වගේම NLB ජය ලොතරැය ගත්තා නම් ඕ අක්ෂරයත් එක අංක 7 අංක 6 අංක 4 සහ අංක 5. ඒ වගේම කටක ලග්නයේ සහිතව සුබ දවසක් ලොතරැයි ජයග්‍රහයි අංක මතක් කරන අංක 2 අංක 8 අංක 54 ජයග්‍රහයි අංක බවට පත් වෙලා තියෙනවා. ඉතින් ටිකට්ස් ගන්න වැඩිපුර විශේෂම ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත වැඩිපුර මිලදී ගන්න කෝටිපතියෝ ලක්ෂපතියෝ සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට බී කරලා තියෙනවා. මේ අවුරුද්දෙත් නේද සෑහෙන කෝටිපතියෝ පිටසක් අන්තිමටම අනුරාධපුරින් නේ අනුරාධපුරයේ අලෙවි නියෝජිත වරියක් අතින් තමයි කෝටිපතිනියක් බිහි වෙන්නේ කෝටිපතියෙක් බිහි වෙන්නේ. ඉතින් රටේ සංවර්ධන කාර්යයන්වලදීත් මූලිකත්වය ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් 40ක් කියලා කියන්නේ ටිකට් එක දිනුමක් විතරක්ම නෙවෙයි. එනිහට ගිහිල්ලා රටේ සංවර්ධනයටත් වාට දායකත්වය දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලය හරහා අවස්ථාව දීලා තියෙනවා.

කවුරු හයිය වුණා වෙන්න පුළුවන්ද? සවිය උනේ කවුද කියලා කියන්නකො හිතවතිය. මම මේ කතා කරන්න යන්නේ එහෙම මේ කාගේවත් එහෙම ලොකුවට උදව් ගත්තේ නැතුව තමන්ගේ ජීවිතේ හදාගත්ත අවුරුදු 21 ලියනෝ කුමරිය ගැන. කවුද මේ ලියනෝ කුමරිය කියලා කියන්නේ? ස්පාඤ්ඤයේ ලියනෝ කුමරිය කියලා කිව්වම ලෝකේ ඉන්න වඩාත් බලසම්පන්න කුමාරිකාවක් තමයි මෙයා. භාෂා 8ක් සහ මිලිටරි සටන් පුහුණුව. ස්පාඤ්ඤයේ අනාගත රැජින විදියට තමයි එහෙම හඳුන්වන්නේ. දැන් සාමාන්‍ය අවුරුදු 21ක් කියලා කිව්වම අපිට මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් අම්මගෙන් තාත්තගෙන් සමහර විට කාලා බීලා ගෙවල් වලට වෙලා ඉන්න. එහෙම නැත්නම් පොඩි ජොබ් එකක් කරන්. යුනිවර්සිටි ගිහිල්ලා එළියට එන්න ඕන මෙන්න. ඔයගෙ දැන් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ. හරි. එතකොට අපිට මොනවද අවුරුදු 21 දී කරන්න පුළුවන්? මෙයා අවුරුදු 21 වෙනකොට හරි සෑහෙන දේවල් කරපු කෙනෙක්. වඩා දුෂ්කර සහ බහුවිධ නායකත්ව පුහුණු ක්‍රමවේද වලට මුහුණ දීපු කෙනෙක්. ඓතිහාසික ව්‍යවස්ථාපිත භූමිකාවකට උරුමකම් කියන මේ අනාගත පාලකවරිය අවුරුදු 21යි. එයා අවුරුදු 21යි කියන්නේ 21 වෙනි සියවසේ නවීන කිරුලක් සඳහා සූදානම් වෙන කෙනෙක්. එයාගේ නමේ පවා තියනවලු ඒ වගේ මොකද්ද සංගවිච්ච කතාවක්. හරි, ඒක මම තව දවසක කියන්න. අවුරුදු 21 උපන්දිනයේ සැමරීමටත් කලින් සියනෝ කුමරිය භාෂා 8ක් පිළිබඳ විවිධ මට්ටමේ චතුරතාවයක් සහ ශාස්ත්‍රීය දැනුමක් තියෙන කෙනෙක්. ස්පාඤ්ඤ භාෂාව, ඉංග්‍රීසි, ප්‍රංශ, ඊට පස්සේ තව තව කලාපය ඇතුලේ තියෙන ප්‍රාදේශීය භාෂාවන්, කැටලන්, බාස්ක්, ගැලීසියානු භාෂාව, ඒ වගේම ගොඩාක් කියව පුළුවන්. ලෝකේ වඩාත් සංකීර්ණ රාජතාන්ත්‍රික භාෂා දෙකක් තමයි අරාබි සහ මැන්ඩරින් චීන භාෂාව. හරි, එතකොට ඒ දෙකත් අදාරලා එයා හොඳ තැනක ඉන්නවා කියලා කියනවා. එතකොට මෙයාගේ ජාත්‍යන්තර සබඳතා තමයි මෙයාගේ ඉදිරි කාලය තුළ හොඳටම මෙයා අවධානය යොමු කරයි කියලා විශ්වාස කරන්නේ. මේ වෙනකොට ස්පාඤ්ඤයේ සන්නද්ධ බලකායේ හැම අංශයක් පිළිබඳවම ප්‍රායෝගික දැනුමක් තියෙන දුවෙක් මෙයා. අවුරුදු 21 කියන දුවෙක්නේ, මට නම් දුවෙක් වෙන්නේ. හරි, ඉතින් මේ යුද හමුදාවල ඔය වෙහෙසකර පාබල අභ්‍යාස වලට ගිහිල්ලා නාවික හමුදා යාත්‍රා හැසිරවීම, ගුවන් හමුදාව සමග පුහුණු වීම, මේ මෙහෙ පුටුවක් උඩට නැගලා බිමට බහින්න බය කාලයක් නෑ. අවුරුදු 21 ගෑන ළමෙක් කියලා කියන්නේ මෙයා එහෙම කෙනෙක් නෙවෙයි. මම මේ කවුරු හරි කෙනෙක් පහත් කොට සලකනවා නෙවෙයි. මෙයා අවුරුදු 21 කෙනෙකුට සෑහෙන දේවල් තමන්ගේ ජීවිතේ ළඟා කරගත්ත කෙනෙක්. මේ හමුදා පුහුණු අදිර සියල්ල අවසන් වෙච්ච ගමන් එය සිවිල් අධ්‍යාපනය වෙත යොමු වීමෙන් සැප්තැම්බර් මාසේ ඉඳලා දේශපාලන විද්‍යාව පිළිබඳ පුළුල් උපාධියක් හදාරන්න නියමිතයි කියලා කියනවා. ඉතින් 6 වෙනි ෆෙලිචි රජුගෙන් පස්සේ රජකමට පත් වූ විට ඇය වසර 150කට පමණ පසු ස්පාඤ්ඤයේ රජකම් කරන පළමු රැජින විදිහට ඉතිහාසයට එක්වෙනු ඇති බව තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඉතින් බලන්න අද නවීන ලෝකයක නේද එහෙම රාජකීය පවුල්වල භූමිකාව ගැන එහෙම මේ වගේ හොයලා බලලා කතා කරන්න එහෙම නැත්නම් ලිපි ලියන්න මාධ්‍ය කොච්චර ඇහැගහගෙන ඉඳලා තියෙනවද? මොකද ඓතිහාසික මේ රටක් ඔය ස්පාඤ්ඤය කියන රට පිළිබඳ හොයා බලනකොට ඉතින් ඒ වගේ දේවල් එක්ක මේ ස්පාඤ්ඤයේ ලියනෝ කුමරිය ලෝකේ කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙයි කියන එක ඉස්සරහටත් මේ ගොඩාක් අය පුරෝකතන අතර තියෙනවා. ඉතින් ලියනෝ කුමරිය ගැන හොයලා බලන්න අවුරුදු 20 ගණන්වලම ජීවිතයේ අපි නොහිතන දේවල් කරපු අභියෝග බාරගත්ත තරුණ දුවෙක්. ඉතින් සවිය උනේ කවුරුන්දයි කියන්න හිතවතිය. එයාගේ තාත්තා, එයාගේ පවුලෙන් ආභාෂය, අම්මා, එතකොට එයාගේ සහෝදර සහෝදරියෝ, එයාගේ යාළුවෝ, එයාගේ හැමෝම මෙයාට හයිය වෙන්න උදව් කරා මිසක් කවුරුත් නේද මෙයාගේ කකුලෙන් අදින්න නම් ඉන්න නැතුව ඇති. හරි, මේ 9:40 වෙලාව මේ සමහර ඒවා එහෙම කියනවනේ. ඕ ඉතින් සුද්ධියකට කඩේ යනවා කියලා වගේ නෑ. එහෙම නෙමෙයි, ඇත්තටම දක්ෂ ළමෙක් හිටියා. හරි, අවුරුදු 20ක දක්ෂ දුවෙක් කියලා මම මේකනේ කිව්වේ. රයිට්. හරි, මම ඉක්මනටම මේ මෙතන මොනවද කතා කරන්නේ? ලෝකෙ කොහේ ගියත් කතා කරන්නේ කෑමනේ. කෑම අපි ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන් වේල් 3ක් කනවා. ඊට අතරමැද තව අමතර මොනව හරි දේවල් කනවා. ලෝකෙත් එහෙම තමයි. ඉතින් වේල් 2ක් කන රටවල් වල මිනිස්සු ඉන්නවා.
එකක් කනවා සමහරු හොඳට කනා ඉන්නවා පොඩ්ඩක් කනා ඉන්නවා හරි ඔය මොන වුණත් වසවිසෙන් තොරනේ අවසානේ ඉන්න ඕනේ වසවිසෙන් තොර දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න කෑම වේලට එකතු කරගන්න විජය නිෂ්පාදන ගැන කතා කරනවා නම් අන්තර්ජාතික වට්ටමේ කුළුබඩු නිෂ්පාදකයන් විජය තේ කෝපි කෝපි කියලා කියන්නේ කොහොමද නේද ඒක ඇවිල්ලා යන් ලෝකේ ඕනම කෙනෙක් කෝපි කියන එකත් එක්ක එකතු එහෙම සංස්කෘතියෙන් තියෙනවා ඉතින් ස්වභාවික කෝපි රසය අත් විඳිනවා නම් ආ විජය කියන නමින් කෝපි ගන්න දැන් ලංකාව විතරක් නෙමෙයි පිටරටින් ඉඳලා අපි අහගෙන ඉන්න කෙනෙකුට නම් විජය ප්‍රොඩක්ට්ස් ඔයා ගන්න පුළුවන්.

0: උදේනවයි විනාඩි 50යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයිනේද ගමන.
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් රෝඩි සුවර්ස්.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779.
4: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි
5: සුපරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
1: hina baby sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
6: Evening drive with Chamit and Charu.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: Live, beat, it, mix, winner.

නවය විනාඩි 54යි වෙලාව. උදේ 7ට හම්බෙච්ච මම දැන් යන්න හදන්නේ පැය 3කට ආසන්න කාලයක්. ඉතින් කතා කරානේ නේද? සිය ටයර් එක ගැන කියලා යන්නම්. ඔයාලට සිය ටයර් එක ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් හොඳ ග්‍රිප් එකක් තියෙන වැස්සේ වුණත් හොඳ ඩ්‍රයිව් කරන්න පුළුවන් නේද? ඔයාගේ ස්කූටරයකට බයික් එකට හරියන. මොකද මම බයික් එකේ ටයර් එක වර්ග කිව්වේ මතකද? ග්‍රිප් X5 ඊට පස්සේ Zoom X5 නේ. හරි මේ කියන ටයර් දෙක ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් හොඳ ට්‍රෙනින් පැටර්න් එකක් තියෙන නිසා එක්ස්ට්‍රා මයිලේජ් එකක්. ඒ කියන්නේ වැඩිපුර තවත් වර්ධාවනය කරන්න පුළුවන්. සාමාන්‍ය ටයර් එකකට වැඩිය ගොඩක් කල් මේකේ පාවිච්චි හොඳයි. ඒ නිසා තමයි සීට් ටයර් එක ගැන මම හැමතිස්සෙම ආව මතක් කරේ. මොකද සීට් කියලා කියන්නේ වසර ගණනාවක් තිස්සේ අපි විශ්වාසය දිනාගත්ත ටයර් එකක්. ඉතින් ත්‍රෙඩින් පැටර්න් එක විතරක් නෙවෙයි, ඔය හොඳ ග්‍රිප් එකක් තියෙනවා. වැස්සේ වුණත් හොඳ බෙන්ඩ් එකකදී හයියෙන් ගිල්ල බෙන්ඩ් එක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ටයර් එකේ පෙනුම හොඳයි. මේ ඔක්කොම ගැන කිව්වේ සීට් ගැන. ඒකෙන් ටෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා කිව්වා. අලුත් විවසායකයෙක් විදිහට හිතර කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඇත්තටම මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ඒගොල්ලෝ පහුගිය කාලෙම සෑහෙන විවසායකයෝ පෙරසක් බිහි කරා. දැන් මේ වෙනකොට තාක්ෂණික වශයෙන් තවත් මෙවලම් ගණනාවක් ලංකාවට හඳුන්වා දීලා තියෙනවා. ඉතින් කෘෂිකාර්මික වශයෙන් විතරක් නෙමෙයි, ඔයාගේ ෆැක්ටරි එකට ඕන කරන මැෂින්ස් මොනහරි තියෙනවා නම් මේ මාක්ස් පෙන් හරහා ගෙන්න ගන්න පුළුවන්. ඒගොල්ලෝ ලෝකයේ ඉහළම තාක්ෂණය සහිත ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඒවා ගෙනල්ලා දෙන මේ මැදිහත් වීම කරන තැනක්. ඉතින් මේ මාක්ස් පෙන් ගෲප් එක ගැන මතක් කරේ 011-676-579. RDV මැදිරිගිරිය ශාඛාවද දවසේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා. ඒ කියන්නේ විවෘත වෙනවා, ජනතා ඉදිරියටපත් වෙනවා. ඉතින් වඩාත් පුළුවන්කමක් තියෙනවා RDV මැදිරිගිරිය ශාඛාව ගැන මම මතක් කරා වගේම ළඟම තියෙන ශාඛාවට යන්න. ඔයාගේ මේ FD එකට ෆික්ස් ඩිපොසිට් එකට හොඳම පොලි අනුපාතයක් ගන්න. මොකද වැඩිම පොලියක් දෙන්නේ FD එකට. RDB එක රාජ්‍ය සුරක්ෂිතතාව සහිතවයි. RDB බැංකුව මේ කියන සියලු පහසුකම් ඔයාට සලස්සන්නේ. පැල්ලත්ත නිෂ්පාදනයනත් කිව්වනේ, පැල්ලත්ත කිරි වීදුරුවක රස බලනකොට අපේ රටේ කිරි ගොවීන් ගැනත් ඔයාට හැඟීමක් තියෙනවා කියලා ඇත්තටම දැනෙනවා. මොකද ඒකට හේතුව මොකද? මේ ලංකාවේ කිරි ගොවීන්ට මාර සපෝට් එකක් දෙන පැල්ලත්ත නිෂ්පාදන ආයතනය. ඉතින් කිරි ආශ්‍රිත නිෂ්පාදන කියලා කියපු ගාම මතක තියාගන්න. 100% අපිට වගේ කියන පැල්වත්ත. කින් එන්නම් හෙට උදේ 7ට හම්බෙමු පරිස්සමෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදීගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මාරම රිලැක්ස්
7: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
8: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

ഉപവിത്തിന്റെ ആവി.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
1: කඩුගස්තොට පොලිස් සසුබේ දීපදික කාන්තාවක් බස් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදු වෙත්තේ මහනුවර යාපනයේ ප්‍රධාන මාර්ගයේ ගොවිපල හන්දිය ප්‍රදේශයේදී. මාතලේ දෙස සිට කඩුගස්තොට දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. අනතුරින් කාන්තාව බරපතල තුවාල ලබා කඩුගස්තොට රෝහලට ඇතුළත් කරන විටත් මියකුත් සිටි බවයි පොලිසිය පවසන්නේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදී කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රේදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

0: ITN රටට වග කියන රේඩියෝ රීතා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් ගා මේක අපව
2: Good morning. උදේ 10:05යි.

Good morning. අද අලුත් දවසක් නේද? ජූලි මාසෙ. ඔහ 13 වෙනිදා තමයි අද පටන් ගන්න තියෙන ලස්සන සඳුදු දවස. ඔයා ඉතින් වැඩට එහෙම ගියාද මේ වෙලාවෙම? දැන් වැඩට ගියපු කෙනෙක් වෙන්නත් පුළුවන් ඉතින් නේ උදේ පාන්දරම නැගිටලා එහෙම. එහෙම නැත්නම් ඉතින් shift එකට වැඩට යනවා කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම හරි ඉතින් අද කොහොමාරි වැඩ දවසක්. හරියට ඉතින් මේ ජීවිතය කියන්නේ හිස් කැන්වස් එකක් වගේ නේද? අපිට කැමති විදිහට චිත්‍රය ඇඳලා පාට කරගන්න පුළුවන්නේ. මොනා හරි හැබැයි අපි අලුත් දෙයක් අඳින්න ඕනේ. ඒක තමයි ලස්සන වෙන්නේ නේද? හැම උදේවරුවක්ම හැම අලුත් පැයක්ම කියන අපේ ජීවිතේට අලුත් දේවල් ඉගෙන ගන්න අලුත් දේවල් හම්බ වෙන වෙලාවක් නේ. ඉතින් ඊයේ දවසේ වෙච්ච දේවල් අපිට මකලා අලුත් විදිහට පාට කරලා හැඩ කරගන්න පුළුවන් නේද? අලුත් කැන්වස් එක ලස්සනට පාට කරගන්න වැඩේ තියෙන්නේ ඔයාගේ ඇත්තේ. ඉතින් උදේ 10 වෙනකොට මම ඇවිල්ලා ඉන්නෝනේ මේ පැත්තට වට FM 93.5 93.7 මාව අහගෙන ඉන්නකම මම ලස්සන සින්දු අහන්න පුළුවන් අද හાર્ට් බීට් එකකින්. ඔයා කැමති මායව එකතු කරගන්නත් පුළුවන් ලස්සනට ජීවිතේ පාට කරගන්න ගමන් නේද? ඉතින් කැමතිම සින්දු අහන්න ඔයත් මේ පැත්තට ඉක්මනට එන්න 0703 93.5 93.7 මැසේජ් එකකුත් තියන්න ඉක්මනට. දවල් 1 වෙනකම් මම ඉන්නවා මේ පැත්තෙන්. උදේ 10 වෙනාඩි 9:00 මම යෂ්.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 77 73 74

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. බිඳුවයි 706 366 176 අංකයට ඔබේ

0: Lucaia, mare vedene uni. Tutti chi vuole, ma le memory lo schila.
1: Memory lost?
0: Cosa tutto?
1: Chiaro sonnate.
0: Mamma, chi di che bunne hai, assini vedene, mucutata poi vedere
2: yamata. Oh my god!
0: Super doctor ne! Doctor Harita Makila di Anwani.
3: Hina Levi Sindhu Hanna. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
3: Sama anugrahaya.
5: Mama nan dan marama relax.
6: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලඛන මොනින් ඒසල්
3: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: උදේ 10 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
0: උදේ 10 විනාඩි 30යි කියන්නේ අපි අලුත් පැයකට ඇවිල්ලා තියෙන අලුත් පැය. දැන් අලුත් පැයක් දැන් ගිවිලා යන්න ළඟයි නේද? පොඩ හදිසි පොඩි ලස්සන කතාවක් තියෙන ඔයාලට කියන්න. ඔයා දන්නවද දැන් ඉතින් සමහර කටහඬවල් තියෙනවානේ අපේ ජීවිතේ ලස්සනම සින්දු අහන්න පුළුවන් අපිට දැනෙනම ගීත කියන්න පුළුවන් අය. ඉතින් ඇයත් ඒ වගේ කෙනෙක් තමයි. නුගේගොඩ අනුලා විද්‍යාලය අධ්‍යාපනය ලබලා ඒ වගේම අපි කැමතිම ගීත අය වෙනුවෙන් අය ගායනා කරලා දෙනවා. ඉතින් ගීත මේ රස කතාවක් කියනවා නම් ඇගේ කටහඬ අවශ්‍යමයි නේද? ලස්සන පොතක් තියෙනවා ප්‍රවීණ බුද්ධදාස කලප්පත්ති නම් ඔහු කියනවා මේ පොත සකස් කරන ඔහු කියනවා සරල කෙටි හැඳින්වීමක්. ගීතය නම් දීපින් ප්‍රියදසුන් වවන්නේ. ඒ තමයි දීපිකා ප්‍රියදර්ශිනි. ඇගේ අද බර්ත්ඩේ එක තිනවා සුභම සුභපන්දනයක් කියලා අපි ඇයට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාව අපි දෙක ලයින් එකේ ඉන්නවා දීපිකා ප්‍රියදර්ශිනි. අයිබෝවන්. අයිබෝවන්. අයිබෝවන්. අපි ඇහෙනවද? අයිබෝවන්. මහිතන්නේ අපිට ඇයව මේ වෙලාවේ සම්බන්ධ කරගන්න බැරි වෙනවා. කමක් නැහැ, අපි ඇගේ සින්දු වල ඇස්ති කරන් ඉනවා මේ වෙනකොට. ඉතින් ඇයට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇග අලුත්ම ගීතය ආටත් අහන්න පුළුවන් ලක්කන ගුවන් විදුලි ඔස්සේ. මේ ලස්සන ගීතය ඉතින් මේ ලැස්ති කරන් ඉන්නේ ඇය වෙනුවෙන්.

0: පමාවියා වසන්තේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ අලුත්ම ගීතය තමයි අපි ඔයාලට අහන්න දුන්නේ. ඉතින් මේ වෙලාවේ අපිත් එක්ක රැඳිලා ඉන්නවා අයිබෝවන් මහත්මිය.
1: අයිබෝවන් අයිබෝවන්.
0: ඉතින් ගීතය ගැන අපි කියමු නේද? අපි වහගෙන ඉන්න ආයත වාගේ ඔබතුමීගේ අලුත්ම ගීතය.
1: ඒක ඇත්ත. මේ ඇත්තටම අද මගේ උපන්දිනය දවස. ඉතින් විශේෂයෙන්ම මම හැමදාම උපන්දිනය වෙනුවෙන් මේ උපන්දින සාදනම් පවත්වන්නේ නැහැ. මේ බොහෝ දුව දරුවන්ට උගන්වපු නිසා, උගන්වන නිසා තවමත් ගොඩක් වෙලාවට ඒ අය මොන මොන දේවල් සංවිධානය කරනවාද කියන එක ඉතින් මට කියන්න නැතුව දේවල් සංවිධානය කරනවා. නමුත් අපි විශේෂයෙන් ඒ නිමිති කරගෙන සහ අපේ දුව දරුවන් එකතු කරගෙන විශේෂ ධර්ම දේශනයක් පවත්වනවා 18 වෙනිදා අවස 6ට දීපශිකා සෞන්දර්ය ශාලිකාවේ. ඉතින් ඒක වෙනම පැවැත්වෙන අතර ඉතින් අද මේ ඇතරම ඊයේ තමයි මේ මගේ අලුත්ම ගීතයක් ජනගත කළා පමාවියා වසන්තේ. මේ ගීතය මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද මහත්මා තමයි ලිව්වේ. ඇතෙම මේ ගීතය සංගීතවත් කළේ කපිල අපරැක්ක. මෙතෙන්දී මේ ගීතය ඉස්සලා මගේ අතට පත් වුණාමත් මට නිකන් හැඟුණු දෙයක් තමයි මේ ගීතය දැන් විෂුවල් එකක් කරන්න ඕනේ කියන තැනටත් ආවට පස්සේ ඉස්සලම ගීතය පටිගත කරද්දී මේ සිතාරය කියන ඉන්ස්ට්‍රුමන්ට් එක මේ ගීතයට යොදා ගමු කියන එක මගේ ඉල්ලීමක් තිබුණා. ඒ මොකද මම සිතාරය කියන භාණ්ඩයට ඉතාම කැමතියි සහ මම ඉගෙන ගත්තත් එක්ක මේ භාණ්ඩය පිළිබඳ. ඉතින් විශේෂයෙන්ම දැන් මෙතෙන්දී සිතාර වාදකයෙක් අපිට අවශ්‍ය වුණා. එතෙන්දී අපේ ප්‍රවීණ වාද ශිල්පියෙක් වන දිලූෂව අපි සම්බන්ධ කරගත්ත මේකේ රූපරාමු සඳහා. හැබැයි මේක සත්‍ය වශයෙන්ම වාදනය කරේ මහාචාර්ය ජගත්. ඉතින් ඇත්තටම මේ එයා තමයි මහේෂ් තමයි මේක පද්ම කුමාර කියන සංගීතවේදී අය ඉන්දියාවේ හොඳට අධ්‍යයන කටයුතු කරලා මෙහි ලංකා විශ්වවිද්‍යාලය උගන්වන ගුරුවරේ. ඉතින් එතුමා තමයි මේකේ සංගීතය පුරාවට මේන ඒ ඛණ්ඩ ඔක්කොම වාදනය කරේ. ඉතින් මං ඔහුවත් ඉතාම ආදරෙන් මේ වෙලේ මතක් කරනවා. මොකද ගීත නිර්මාණයේදී අද ගොඩක් වෙලාවට ඇක්චුවල් කියන්නේ හරිම ඉන්ස්ට්‍රුමන්ට් භාවිතා කරනවාට වැඩිය ගොඩක් වෙලාවට මේ අපි ඒ ලූප්ස් මගින් සංගීත භාණ්ඩ යොදා ගැනීම තමයි කරන්නේ. නමුත් මට හරියට අවශ්‍ය වුණා මේක නියම සංගීතවේදී සම්බන්ධ කරගෙන ඒ විදිහට මේ ගීතය කරන්න. මහිතන් රූප රචනයත් ඔගලගේ නාලිකාවේ ITN මහිතන් රූපවාහිනියේ දකින්න ලැබේවි. ඉතින් මම සන්තෝසයි කාලකට පස්සේ. මොකද මම රූප රචනා කිරීම ගොඩක් වෙලාවට කරනවා අඩුයි අලුතෙන් ගීතවල. හැබැයි ගීත රාශියක් මේ පහුගිය කාලේ පුරාවටම මම නිර්මාණය කළා. ඒකෙන් රූප රචනයක් එක්ක ජනගත වුණු අවස්ථාවක් මේක. මං හිතනවා මේ ගීතය හදවතට දැනෙන ගීතයක් වෙයි කියලා. මොකද තාරුණ්‍ය කියන එක මේ ගීතය ඇතුලේ තියෙන කතාවක්. තාරුණ්‍ය ටිකක් අඩු වෙලා යන කාලෙදී යම් කිසි කාන්තාවක් එයාට මුණ ගැහෙනවා. එයා පමා වෙලා ආපු වසන්තයක් හැටියට එයාට සොඳුරු මනුස්සෙක් උණ ගැහෙනවා. ඉතින් ඒ සොඳුරු කෙනා නිසා තමයි එයාගේ ජීවිතයේ අර තියෙන අර කනගාටුව දුක ඔක්කොම පහව යන්නේ. ඉතින් එතෙන්දී ඒ සොඳුරු පුද්ගලයා තමයි ඒ සිතාර වාදන ශිල්පියා තමයි සිතාර වාදකයෙක්. සංගීතයට ලැබි කෙනෙක් උණ ගැහීමක් කියන එක තමයි ඒ රූපරාම් වල තියෙන්නේ ව්‍යංගයෙන් කියන්නේ. ඉතින් රවින්ද මුණසිංහ තමයි මෙහි ඔහුත් ඉතාම විශිෂ්ට රූප රචකෙක්. මෙහි නිර්මාණ කටයුත්ත කළේ රූප රචනය පැත්තෙන්. ඉතින් සන්තෝසයි නැගණිය මේ අද දවසේ මේ ගීතය පිළිබඳ මේ වගේ විමසීමක් කළා, ගීතය ප්‍රචාරය කළාට. මොකද අද බොහෝ වෙලාවට මේ ගීත ගැන කතා කිරීම අඩුයි. මම හිතනවා මේ වගේ දැන් මේ අහගෙන යන පිරිසක් ඉන්නවා නම් ඒ අය වුණත් උනන්දු වෙයි. දැන් ඇත්තටම මගේ YouTube නාලිකාව තියෙනවා ඔෆිෂියල් දීපිකා ප්‍රියදර්ශනී කියන නමත් එක්ක. ඒකෙන්ම සර්ච් කරලා බලන්න පුළුවන් පමාවියා වසන්තේ කියන එක දීලා. මම හරි කැමති. ඇත්තටම ගොඩක් වෙලාවට රසිකාවියන්ගෙන් මම එයාලගේ කියන්නේ ධන ඍණ කියන ඔක්කොම කියන්නේ හොඳ නරක දෙක ගොඩක් වෙලාවට මම හරි කැමති ගීතයක් හරහා දැනගන්න. මොකද එයාලට දැනෙන දේ දැනගන්න. මොකද ඒව ඔක්කොම නිර්මාණය වෙන්නේ අවසානයේ ගීතයක් කියලා ඔක්කොම මේ විශ්වයට මුදාහැරියට පස්සේ අපේ නෙවේ රසික පරිච්ඡේදය තුල ඒගොල්ලන්ගේ තමයි මේ සින්දුව. ඉතින් මම ඒගොල්ල වෙනුවෙන් කරපු නිර්මාණයක්. ඉතින් අපි ගීතය මම හිතන්නේ රසික හිතවතුන් අදහන්න අහන්න නැති මේ වෙලාවේ ITN රේඩියෝකින්. ඉතින් බොහොම ස්තුතියි කතා කළාට.
0: ඔබ ස්තුතියි ඔබතුමීටත් අපිත් එක්ක මේ තරම් ආදරෙන් ඔබේ ගීතය ගැන තොරතුරු මෙදා ගන්න සම්බන්ධ වුවාට. ඉතින් ඔබතුමියට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් වැඩසටහනත් එක්ක. ඒ වගේම ITN එක ලක්කඩමේ හැමෝම ඔබට ඔබතුමියට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් උදේ වෙලාව මතක් කරන්න උදේ 10:42.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
6: හැමෝම එකම රේසිකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
7: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
6: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
7: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් ද රෝඩිස් වර්ස්
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත

0: උදේ 10 විනාඩි 55යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heart Beat.
0: කලහ වෙන්න තා චූටි වෙලා වයිති ඉතින් ලස්සනම සින්දු අහන්න පුළුවන් ඔයාට හાર્ට් බීට් එකත් එක්ක එකතු වෙලා සින්දු අහන ගමන් ඉතින් ඔයාට රස රහසක් ගැන කියන තමයි හදන්නේ. ඔයා ඉතින් ක්‍රියාශීලීව නිෂ්පාදනයක් මිලදී ගන්නව නම් තල්පත්තන කියන නමින්ම මිලදී ගන්න අමතක කරන්න එපා. ඒ තමයි විශේෂම දේ තමයි ස්වභාවික දේවල් නිසාම දැන් දේශීය දෙයක් කැමති කෙනෙක් නම් දේශීයත්වයට කැමති කෙනෙක් නම් ඔයාට හොඳම දේ තමයි පැල්වත්ත නිෂ්පාදන. ඔයාට පැල්වත්ත යෝගට් එකක් අයිස්ක්‍රීම් එකක් බටර් මේ ඕන දෙයක් පැල්වත්ත කියන නමින්ම මිලදී අරගෙන බලන්න පුළුවන්. වගේ මුතමයි ජීවිතේට වාසනාව හොයනවා නම් ජීවිතේ ගාවට වාසනාව එනකන් බලන් ඉන්න එපා. ඔයත් යන්න වාසනාව හොයාගෙන. වාසනාව හොයනවා නම් NLB මෙගා පොමල් උතුරයි පදමෙල දී ගන්න කියලා ඔයාලට මතක් කරන්න ඕනේ. ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුවට අරගෙන ලොතරැයි කූඩුව ගාවට යන්න නේද? ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ඔයාට රුපියල් 40ක් වියදම් කරලා NLB මෙගා පොමල් උතුරයි පද අරගෙන බලන් ඔයාගේ මුදල් හිණේ වගේ මෝටර් රථයක දිනා ගන්න තියෙන හිණේ හැබැයි කරගන්න පුළුවන්. ඉතින් ඒකම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. සුමනා ඉන්නවා මේ වෙලාවේ මාව අහගෙන ඔවත් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. ගුඩ් මෝර්නින්. මේ වෙලාවේ කවුද මේ අහගෙන ඉන්නේ? බොයකට සුමනා දාලා තියෙන මැසේජ් එකක්. එයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා. හැමෝම එකතු කරගෙන මේ යන හදනේ ලස්සන හින්දි සින්දුවක් අහන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: මෙවර ජලකන්නේ වීමිලදී ගැනීම අද ආරම්භ වනවා. යම්පාර දිස්ත්‍රික්කයෙන් උහන පාලම් කඳවුර රජයේ වීකබඩාව මිලදී ගන්නා වීකබඩා කිරීමට සූදානම් කර තිබෙනවා. ස්ථානික 43කදී වීමිලදී ගැනීම සිදු කරන බවයි වියළඹ මණ්ඩලය පවසන්නේ. අස්සනු බහුල වශයෙන් පවතින ප්‍රදේශ ආශ්‍රිතව මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. නඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 120කට මිලදී ගැනීම වියළඹ මණ්ඩලය මගින් සිදු කරනවා. සම්බා වී කිලෝවක් රුපියල් 130කට මිලදී ගන්නා අතර කිරි සම්බා වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 140කටයි. මේ සඳහා වී අලෙවි මණ්ඩලය වෙත රජය රුපියල් මිලියන 6000ක් ලබා දී තිබෙනවා. උඩපන ණය යටතේද තවත් රුපියල් මිලියන 10000ක් වෙන් කර තිබෙනවා. ඇමරිකා ප්‍රහාර වලින් පසු ඉරානය ගල්ෆ් රටවලට එල්ල කරන ප්‍රහාර දැඩි කර තිබෙනවා. ඒ දිනේද ඇමරිකාව සහ ඉරානය අතර දැඩි ලෙස මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රහාර හෝමාරුව සිදු ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. කටාර්, එක්සත් අරාබි එමීර්, බහරේන්, කුවේට්, ඔමානය සහ ජෝර්දානය ඇමරිකා පහසුකම් ඉලක්ක කරගැනිමින් ඉරානය එල්ල කරන ප්‍රහාර තවත් වැඩි කර තිබෙනවා. මෙය දින 60ක සාකච්ඡාවලින් පසු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් පසුගිය මාසයේ අත්සන් කරන ලද අන්තර්කාලීන ඇමරිකා ඉරාන ගිවිසුමේ අනාගතය පිළිබඳව ගැටලු ඇති කරන්නක්. මීට පෙර ප්‍රහාරයට ලක් නොවූ සටන් විරාම සාකච්ඡාවල මැදිහත්කරුවක වන කටාර් වෙතට ඉරානයේ මෙවර ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයක්. එක්සත් අරාබි එමි රාජ්‍ය සඳහන් කළේ තම ගුවන් ආරක්ෂකංශ ඉරානයට ප්‍රතිප්‍රහාර ලෙස මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන බවයි. ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට.
3: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

මුද 11 විනාඩියට අයියාගේ මීරාව ආවද දන්නේම නැතුව මීරාව ආව නම් කියන්න බලන්න මේ වෙලාවේ කවුද හට් බීට් එක අහගෙන ඉන්නේ කියලා බලන්න යන්න තමයි මේ හදන්නේ ගොඩාක් මැසේජස් තියෙන චුට්ටක් කියව ගන්න බැරි වුණා ඉතින් ඉස්සෙල්ලා පොඩක් වැඩි ඉන්නේ නේද එහෙම තමයි කමක් නෑ මම යන්න කලින් කොහොම හරි ඔයාගෙන කියන්න හාද ගුඩ් මෝර්නින් කියලා තින ඔයාටත් ගුඩ් මෝර්නින් කොහොමද හොඳින් ඉන්නවා නේද මම නම් ඉතින් ගොඩක් හොඳින් ඉන්නවා ඔයා වහගෙන වැඩ කරන ගමන් තමයි තියෙන්නේ සුපිරි සින්දු ටිකක් ඕනි කියලා තින අනිවාර්ය හાર્ට් බීට් අහගෙන ඉන්න බහරෙන් වලින් තමයි ආ මැසේජ් එකක් දාලා තිනේ එයා එකතු කරගන්න කියන ජපන් වලින් දිල්සි ඒ වගේම තන්ගල්ලකින් චාන්සි ඒ වගේම කේ හන්නරියාත් එක්කම ජෝන් පුතා ඒ වගේම ආදරණීය බිරිඳව එකතු කරගන්න කියන ශාම්ම්‍ය ආවත් එකතු කරගන්න හරිම ආදරෙන් මොදරද ලසල් පැවිදි සහෝදරතුමන්ලගේ තාපසරාමේ කවින්දු ඩෙල්මියන් ඒ වගේම ලකන හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ එහෙම තමයි ඉතින් නේද ඒ වගේම සචිනි මැසේජ් එකක් දැලා තියෙනවා අනුරාධපුර ඉඳලා ආවා මේ වෙලාවේ ගෙදර හැමෝමත් එක්ක ලකන අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තින ඊළඟට ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉහගෙන ඉන්නකෝ ලකන රේඩියෝවේ සුබම සුබ දැසනක් කියනවා ඔයාටත් සුබම සුබ දැසනක් හાર્ට් බීට් එකකින් සින්දුවක් දෙන්නම් ඔයාට හලවත පැට්‍රික් කන්නෝපල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඇන් සහන් රශ්මිත් එක්ක මොනිස්ටා දුවත් එකතු කරගන්න කියනවා ඊළඟ සින්දුවට තව ගොඩක් අය ඉන්න ඔයාටත් පුළුවන් FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් ලස්සනම සින්දුවක් ගහන්න ඔයා කැමැතිම කෙනෙක්ව එකතු කරගන්නත් එක්කම 07.03 93.5 93.7 මැසේජ් එකක් තියන්න දවල් එක වෙන්න කලින්

0: මම්මේ ටීවී එකේ දෙකමයි. මං විතරක් නෙමෙයි අපේ මෑණියෝ අපේ මහත්තයා චාරුලතත් ඉන්නවා හැමෝම ඉන්නවා.
1: මොකද? මොකද ඔබ මේ කියන්නේ? ආ?
0: අපේ මෑණියෝ හැම ටීවී එකම ප්‍රවෘත්ති වලටත් ඉන්නවා. හරි ෂෝ.
2: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: අපේ මෑණියෝ ෆැමිලි වතුරලා කී දෙනෙකු නම් බබාලා හදලා දීලා තියෙනවද? කෙලෙහි ගුණයක් දාන්න ඇති නාරිකට හැත්ත. ඒක මිත්‍යාවක්.
2: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින් සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

එකලා විනාඩි 27යි වෙලාව. ඉක්මනට මං ආව ඔයාව බලන්න. ඔයා ඉන්නවද කියලා බලන්න. ඉන්නව නේද? අද ඉතින් ලස්සන දවසක්, ලස්සන දවසක් ඉතින් වැඩ ටික පටන් ගන්නකට දැන් දවල් 12 වේගෙන එන්නේ නේ. ලන්ච් ටයිම් එකත් ලඟ වේගෙන එනෝ. එහෙම නැත්නම් ඔය ඉතින් ගෙදරට වෙලා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඔෆිස් එකක වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් සද්දට ලක් කරගෙන ඉන්නේ 93.5 93.7. දැන් ගෙදර හැම ඉන්නකොට දැන් ගෙදර අස් කරනවා නේද නිවාඩු දවසට එහෙම. ගෙදර තියෙන දේවල් ටික අපි වෙනස් කරගන්නවා, තියෙන තැන් ටික වෙනස් කරගෙන පොඩ්ඩක් ඉතින් අපි වෙනසක් බලාපොරොත්තු වෙනවනේ නේද? ඔයත් ඉතින් ජීවිතේට වෙනසක් බලාපොරොත්තු වෙන කෙනෙක්ද? වෙනසක් බලාපොරොත්තු වෙනකොට ගෙදර තියෙන දැන් අර ගෙදර ඕන නැති දේවල් ටික එළියට දාලා එහෙම හරියන්නේ නැහැ. ඒ ටික එහෙම වතුර එහෙම එකතු වුණොත් තොන් අපි දන්නේ ඩෙංගු මදුරුවා වගේ කියයි වාට. ඩෙංගු මදුරුවා වගේ කියන්න කලින් ඉක්මනට ගෙදර આવට තියෙන වතුර එකතු වෙන්න පුළුවන් තැන් ටික පිළිවෙලට බැහැර කරන්න. හරිම තැනකට පිළිවෙලට වතුර එකතු වෙන්නේ නැති විදිහට ගිහින් දාන්න. එහෙම කියලා වන්න පාරකට වෙන කෙනෙක්ගේ ගෙදරක ගියක් ඉස්සරහට එහෙම ගිහින් තියන්න එපා. කොහෙන් හැදුනත් අනිවාර්යෙන් ඩෙංගු මදුරුවා එන ඔයා හොයාගෙන. ඒක නිසා කොහම හරි ඔයාට පුළුවන් වගකීම ඔයා වෙනුවෙන් ඉටු කරන්න, ඔයාගේ ආදරණීයන් වෙනුවෙන් ඉටු කරන්න. ඒගෙනත් මතක් කරන ගමන් අපි යමු හાર્ට් බීට් චැට් එක පැත්තට. මේ වෙලාවේ කවුද ඉන්නේ කියලා බලන්න. FM 93.5 93.7 මේ වෙලාවේ සත්‍යද ලකන අහගෙන ඉන්නවා හොරණි. ජයනිත් එක්ක ජයනිගේ පවුල හැමෝම කියලා තමයි තියෙන්නේ. චූටි බබෙක් ඉන්නවා. ඒ දවන් බබවත් එකතු කරගන්න ඕනේ ඊළඟ සින්දුවට. ඔයාට පුළුවන් මේ පැත්තට ඉක්මනට එන්න 0703939357 මැසේජ් එකක් දාන්න. ඒ වගේම දරණී ගැන පැත්තට යන්න හිතුණා අවිසා වල පැත්තේ. දිශිනී ලාභ කඩේ මේ වෙලාවේ සද්දට ලක්කන දාලා තියෙනවා කියලා තමයි තියෙන්නේ. එයාගේ දුව නෝනම් වැඩ කරන හැමෝමත් එක්ක ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඔය විදිහට මහගෙන ඉන්න සද්දට ලක්කන. ජයේ මා මොයාවත් එකතු කරගන්න ඔයාට දෙක් හොඳයිද? කලින් චුට්ටක් අසනීප වෙලා එහෙම හිටියා නේද? කටි අහනවා ජයේ මොමට දෙක් හොඳයිද කියලා. මං කිව්වා ඉතින් එයා දැන් ගොඩක් හොඳින් ඉන්නවා කියලා. එහෙම නේද? ඔයාගේ වැඩේ මේ වෙලාවේ බේකරි එකේ වැඩකට හැමෝම එකතු කරගන්න කියනවා ඊළඟ සින්දුවට. ඔය විදිහට මහගෙන ඉන්න සද්දේ වැඩ කරනක මං පාළුව නැති වෙන්න සද්දි සින්දුවක් අහනකොට තමයි හොඳ වෙන්නේ නේද? සබම සමුදේශනක් වේවා කියලා තේනවා. ඉතින් කොහොමද ඔයාට මන ගොඩක් හොඳින් ඉන්නවා? ලස්සන සින්දුවක් දෙන්නම්. මේ වෙලාවේ දෙවනේ තිමිර පුන්සඳී යුවෙන්දී හැමෝම එකතු කරගන්න කියන කොටිකාවත්ෙන් චන්දිමා බිගුණවර්ධන ඔයාවත් එකතු කරගන්න හරි මාන්දරේ. ඒක මමාවත් එකතු කරගන්න කියනවා ඊළඟ සින්දුවට. රෝසමල් ගොඩාක් කියලා තියෙන හරි මාන්දරේ. ওই විදිහට මාන්දරේ වෙතගෙන ඉන්න දවල් එක වෙනකන් මඩපාත ලක්ෂ්මන් තමරා නිෂා අනිවත කර කරගෙන ලස්සන සින්දුවක් ගන්න යන තමයි හදන්නේ. දැන් මේ වෙලාවට දවල් දෙක යම කාලේ හැම රස කෑමක් ගන්නවා අකමැතිද? එහෙම කෙනෙක් නෑ නේද? රස කෑමක් කල පොඩි අතුරුපසක් වගේ ගන්න කැමති නම් ඔයත් මතක් කරලා ඔබ පැල්වත්ත අයිස්ක්‍රීම් අරගෙන බලන්න. ඔයාලට කැමති රසයකින් ගන්න පුළුවන්. චොක්ලට් රසයෙන්, ඒ වගේම වැනිලා, ස්ට්‍රෝබෙරි, ෆෘට් ඇන් නට් මේකින ඕනම රසයකින් ඔයාට පැල්වත්ත නිෂ්පාදන අරගෙන රස බලන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් ඔයාට මතක් කරන ගමන් අපි යන හදන්නේ ලස්සන සින්දුවක් ගන්න. ඔයාටත් අහගෙන ඉන්න පුළුවන් මේ වගේ ලස්සනම සින්දු ඉල්ල ගන්න පුළුවන් මගෙන් ඔයාට. ඉතින් මේ විදිහට දවල් එක වෙනකන් අහගෙන ඉන්න.

0: ਲੱਖਾਂ
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: හැමෝම එකම රේසකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුම් X5. සියට් ඕල් ඉස් යුවර්ස්.
4: 11 විනාඩි 40යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: 11 විනාඩි 43යි.
1: ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

වෙලා බලලා ඉක්මනට ආවනේ මේ පැත්තට හඩ් බීට් එක පැත්තට. ඔය ආගෙන ඉන්නුන් කියලා මන් දන්න ඔයකින් ඉතින් ඔයාමට මෙච්චර කෝල් ගන්නේ නේද? හැබැයි සමහර කෝල් මට ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට සමා වෙන්න. එහෙම තමයි ඉතින් නේද? හසේ ඉතින් බලින්න එපා මම කෝල් වලට ආන්සර් කරේ නැහැ. මැසේජ් එක කිව්වෙත් නැහැ කියලා. කොහොම හරි කමක් නැහැ මම යන්න කලින් කියන්නම් ඈ. අපේ පහුගිය දවස්වල ලංකාවට දිත්වසලිකුණාටුව බලපෑවා වගේ මේ දවස්වල චීනයට බලපාලා තියෙනවනේ. දැන් බාවිසලිකුණාටුව දැන් මිනිසුන් මිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථානවලට ඔවුන්ගේ රජය කටයුතු කරලා තිනවා. ආරක්ෂිත ස්ථානවලට රැගෙන යන්න ඒ වගේම තමයි විශේෂම දේ දැන් මේ දවස්වල දැන් චීනයේ සර්ප ගොවිපළවල තියෙන ඔවුන්ව ඇති කරනවා. දැන් සර්ප ගොවිපළවල ඉන්න සර්පයෝ ටික හොඳම වෙලාවෙ පැනලා ගිහිලා තියෙනවා. දැන් ලේසි වෙන්නේ දැන් සර්පයෝ ටික සර්පයෝ කාපු මිනිස්සුන්ට දැන් ගොඩක් වෙලාවට සර්ප දෂ්ටන තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. දැන් කිං රූට් ඒ වගේම නාගියන් වගේ විශාල ප්‍රමාණයක් දැන් මේ සර්පයෝ එළියට ඇවිල්ලා දෙනවා. ඉතින් මිනිස්සුන්ට දැන් වතුරෙන් විතරක් නෙමෙයි සර්පයන්ගෙනුත් බේරෙන්න වෙලා තියෙනවා. ලංකාවේ නම් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ හැබැයි තින් චීනය කියලා තියෙන ඒ වගේ සතුන් නැති කරන ඒ වගේ වැඩිපුර දේවල් සිද්ධ වෙන රට. ආක්ෂණිය අතින් වගේම තමයි නේද හැම දෙයකින් ඉස්සරහට යනකොට තින් චීනය තින් වෙනස් වෙනස් දේවල් කරනවා නේද? යමුද බලන්න චැට් එක පැත්තට. ඊට කලින් මම මතක් කරන්න ඕනි ඔයාට පැල්පත්ත නිෂ්පාදනය කරනවා හොඳ රසයට උපු රසයක් කිරි රසයකට කැමති කෙනෙක් නම් දේශීය දෙයකට කැමති දෙයක් කෙනෙක් නම් ඔයා පැල්පත්ත නිෂ්පාදනයම මිලදී ගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාට පුළුවන් පැල්පත්ත රස යෝගට් එකක් පැල්පත්ත කියන නමින්ම මේද සහිත මේද රහිත කියන කිරි පිටි මිලදී ගන්න. ඒ වගේම තමයි ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්. ඒ වගේම දැන් රස කිරි යෝගට් එකක් ගන්න පුළුවන්. ඩ්‍රින්කින් යෝගට් එකක් මේ හැමදේම ඔයාට පැල්වත්ත කියන නමින්ම මිලදී අරගෙන බලන්න. දේශීය දේවල් වලට කැමති නම් ඔයාට පුළුවන් පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න. ඒ වගේම දැන් ඔයාට මොන හරි දෙයක් පටන් ගන්න කෙනෙක් ඉන්නවා නම් බලාගෙන අලුත් දෙයක් ගැන හිතන කෙනෙක් නම් අලුත් දෙයකට අඩියක් තියන්න බලාගෙන ඉන්නවා නම් ඔයාව උස්සලා තියන්න පුළුවන් කෙනෙක් තමයි එන්නේ බී මෙගා පවර් කියන්නේ. ඔයාගේ ඔයාට හයියක් වෙන ඔයාගේ හා පැත්තේ ඉඳලම. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාට NLB මෙගා පවර් උත්තරේ පත මිලදී අරගෙන බලන්න ඔයාට ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඒගෙනත් මතක් කරන ගමන් අපි චැට් එක පැත්තට ඉක්මනට ගිහිල්ලා ලස්සන සින්දුවක් අහන්න තමයි මේ හදන්නේ. මමත් ඉන්නවා අද නම් වැඩ වැඩි. කවුද මේ වැඩ වැඩි වත්තේ ගෙමින් ශාමත් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. සද්දට ලක්කන අහනකම වැඩ කරන තැන ලස්සන ෆොටෝ එකකුත් දාලා තියෙනවා. එහෙම තමයිනේ පුංචියට පටන් ගන්න බිස්නස් එකක් දවසක ලෝකයක් රටක් කතා කරන තැනකට අපිට අරගෙන යන්න පුළුවන්නේ. ශාමම හිතන්නේ ඔයාටත් ඒ වගේ තැනකට යන්න පුළුවන් නේද? ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න කියන්නේ ඒකනේ. ගීත් ඒ වගේම මේ යාගේ බිස්නස් එකේ විදිහටම සාර්ථක වෙයි අනිවාර්යෙන්ම. සුබ දවසක්. අපිත් ලක්කන අහගෙන ඉන්නවා. පින්දු වල චන්දි තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ආ ඉල්ලන සින්දු අපි බලමු මේ වෙලාවේ දෙන්න පුළුවන් වෙයිද කියලා. එයාගේ පුතා සිතූ නෙතු ඒ වගේම හස්බන්ඩ් සාමි ලක්කන හරි හැමෝමත් මේ වෙලාවේ එකතු කර ගන්න කියලා තියෙනවා. ලස්සන ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. මයන්ති පොළොන්නරුවෙන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන. මයන්ති ඔයාවත් එකතු කරගන්න. මාතලියගේ කුමාරි එරමුදු ගොල්ලෙන් ඒ වගේම නයනි ගාමිණි සුභාෂිනිවත් එකතු කරගෙන යන්න හදන. අපි ලස්සන සින්දුවක් ගන්න. ඔයාටත් පුළුවන් ඔයා කැමතිම සින්දුවක් ගන්න. කැමතිම කෙනෙක්ව එකතු කරගන්න සින්දුවට. ඉතින් 0703 93 5 93 7ට ඉක්මනට මැසේජ් එකක් තියන්න. 11:48.

රඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියධාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහතරිය දෙහනියද
4: වසත ගුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිත් 5
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: වෙලාව දහවල් 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සිරස්තල ඩෙංගු අවදානම ඉහළට රෝගීන් 68,000 දක්වා ඉක්මවයි. ඩෙංගු මදුරුවන්ගෙන් පාසල් සිසුන් ආරක්ෂා කිරීමට උපදෙස් මාලාවක්. යලකන්නේ වීබිලදී ගැනීමට රජයෙන් රුපියල් බිලියන 16ක් වෙන් කෙරේ. විෂ මද්‍රව්‍ය මෙහෙයුමෙන් පැය 24ට 899ක් අත්අඩංගු වේ. බැංකොක් ගින්නකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට.
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගයන් දුෂ්යන්ත. ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලේන ආරච්චි. මෙවන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 68,672 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු ආසාදනය වීමෙන් 47 දෙනෙකු මිය ගොස් ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 175ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. රෝගීන් වැඩිම සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 14,112ක්. කොළඹින් ඩෙංගු රෝගීන් 13,791 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. තුන්වන ස්ථානයේට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 4,885ක්. පළාත් වශයෙන් ගත් විට බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 36,118 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ප්‍රතිශතයක් ලෙස මෙම සංඛ්‍යාව 52% ඉක්මවනවා. රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඩෙංගු මර්ධන මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර පාසල් සිසුන් ඩෙංගු රෝගයට ගොදුරුවීම වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. පාසල් තුල දීක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන පියවර දෙකක් හඳුන්වා දීමටයි කටයුතු කර ඇත්තේ. එන් නිලැඳුමට අමතරව අත්කකුල් වැසෙනසේ සුදුසු ඇඳුම් ඇඳීමට අවසර දෙන ලෙස සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දීමයි. නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකාශන භාවිත කිරීම සඳහා සිසුන් දැනුවත් කරන ලෙසද අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා. ඩෙංගු අවදානම හේතුවෙන් වසදමා තිබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කටයුතු අද යළි ආරම්භ කෙරුණා. පරිසර පිරිසිදු කිරීම සඳහා පසුගිය සති දෙක තුළ උපරිම පියවරගත් බවයි උපකුලපති මහාචාර්ය රොහන් නෙතිසිංහ මහතා සඳහන් කළේ.
2: සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සියලුම පරිශ්‍ර අද සිට අධ්‍යාපන සහ විභාග කටයුතු සඳහා විවෘත වෙනවා. සති දෙකක කාලයක් ඩෙංගි ව්‍යාප්ත වීමේ අවධානම තිබුණ නිසා අපි පිරිසිදු කිරීමේ කටයුතු කරගෙන ගියා වෛද්‍ය උපදෙස් සහ PHI තුමාගේ උපදෙස් පරිදි. මෙතෙන්දී ඒ පරිශ්‍ර තියෙන නගර සභාවල අපිට සහයෝගය ලැබුණා. නමුත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඊයේ දවසේ 12 වෙනිදා ත්‍රිවිධ හමුදාවෙන් අපිට සහයෝගය ලැබුණා. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සහයෝගයක් විදිහට ජනාධිපති ලේකම් කාර්යාලය එම පිරිසිදු කිරීමේ වැඩ කටයුතු වෛද්‍ය

0: අධීක්ෂණය සහ පීඑච්ඇයිවරුන්ගේ අධීක්ෂණය යටතේ ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඊයේ ඒ කටයුතු සිද්ධ කරන
1: ඩෙංගු මර්ධන වැඩසටහනක් පන්නිපිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරුණා. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි එය සංවිධානය කළේ. මතුරු කීටයන් හමු වූ පරිසර කිහිපයකට මෙරෙහිව නීතිමය පියවර ගැනීමටද මෙහිදී කටයුතු කෙරුණා. කොට්ටාව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණේද මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මූලිකත්වයෙන්. යුද හමුදාව සහ පොලිසියද ඊට දායකත්වය ලබා දුන්නා. බත්තරමුල්ල ජයවර්ධනගම නිවාස සංකීර්ණය ආශ්‍රිතවද ඩෙංගු රෝගීන් හමු වූ තිබෙනවා. යනුව පරිසර පරීක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණේ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශේ මූලිකත්වයෙන්. මදුරු කීටයන් හඳුනාගත් නිවාස පරිසරවල හිමිකරුවන් වෙතද නඩු පැවරීමට පියවර ගැනුණා. මෙවර ජලකන්නයේ වීමිලදී ගැනීම අද ආරම්භ වනවා. ඒ අම්පාර දිස්ත්‍රික්කයෙන් උහන පාලම් කඳවුර රජයේ වීගබඩා මිලදීගන් උහල පාලම් කඳවුර රජයේ වීගබඩාව මිලදීගන්නා වීගබඩා කිරීමට සූදානම් කර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම්වර ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ නිල වශයෙන් විමිලදී ගැනීම ආරම්භ කෙරුණා. වියලවි මණ්ඩලයේ සභාපති මංජල පිනලන්ද මහතා මෙහිදී අදහස් පළ කළා.
2: අපි බලාපොරොත්තු වෙනවා අපේ ගබඩා 148ක් වගේ මේ වෙනකොට අපි ලෑස්ති කරලා තියෙනවා. ඊට අමතරව මදි පාඩුවක් වුණොත් ඒ කියන්නේ දිය කන්නේ ගත්ත වී සමහර ගබඩා වල තියෙනවා. ඒකට ප්‍රමාණවත් නුනොත් ඒ සඳහා අප අවශ්‍ය වෙනත් ගබඩා පෞද්ගලිකංශයෙන් සහ වෙනත් ආයතනත් එක්ක කතා කරලා ගබඩා ලබා ගැනීම සඳහා අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි බලලා තියෙනවා ගබඩා. ඒ මොනොත් ඒ අවශ්‍ය ගබඩා වලට අපි මිලදී ගැනීම දිගටම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා මේ කන්නේ අවසානට. රජයේ මගින් මේ සැර අපිට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6000ක් වෙන් කරලා තියෙනවා. ඒක අපි ඉදන් කරලා බලාපොරොත්තු වෙනවා මේ මිලදී ගැනීම කරන්න.
1: ස්ථාන 143කදී වී මිලදී ගැනීම සිදු කරන බවයි වීඑල්වි මණ්ඩලයේ පවසන්නේ. අසුනු බහුල වශයෙන් පවතින ප්‍රදේශාශ්‍රිතව මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. නාටු කිලෝග්‍රෑම් එකක් රුපියල් 120කට මිලදී ගැනීම වියලවි මණ්ඩලය මගින් සිදු කරනවා. සම්භාව්‍ය කිලෝවක් රුපියල් 130කට මිලදී ගන්න අතර කිරි සම්භාව්‍ය කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 140කටයි. මේ සඳහා වියලවි මණ්ඩලය වෙත රජයේ රුපියල් මිලියන 6000ක් ලබා දී තිබෙනවා. උඩපන ණයටතේද තවත් රුපියල් මිලියන 10000ක් වෙන් කර තිබෙනවා. මේ අතර රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පසුගියදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.
3: වී අලවි මණ්ඩලය විසින් මෙට්‍රිටොන් 39,500ක් මේ කන්නේ මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. මිලදී ගැනීම සඳුදා ආරම්භ කරනවා. ඒ සඳහා අපි ගබඩා ප්‍රමාණයක් වයඹ උතුර අනුරාධපුර අම්පාර දකුණ පොළොන්නරුව කුරුණෑගල පුත්තලම උතුර දිස්ත්‍රික්ක පහේම අනුරාධපුර ත්‍රිකුණාමලය නුවර බදුල්ල අම්පාර හම්බන්තොට මොණරාගල රත්නපුර පොළොන්නරුව මාතලේ මඩකලම කියන දිස්ත්‍රික්කවල ගබඩා 143කදී වී මිලදී ගැනීමට කටයුතු කරන මෙට්‍රිටොන් 39,500ක් ජූලි 13 වෙනිදා ඉඳන් ආරම්භ කරනවා. ඊට අමතරව ඔඩපණ ණය ලබා දීලා තිබෙනවා වී මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසලා දෙන්න බිලියන 10ක් රජයේ වෙනුවෙන් ලබා දුන්නා. එයත් වී මිලදී ගැනීම කරනවා. දැනට නාර රුපියල් 120ට සම්බර රුපියල් 130ට කිරි සම්බර රුපියල් 140ට මිලදී ගන්නවා.
1: මද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 889 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ බවයි පොලිසිය පවසන්නේ. රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් සංඛ්‍යාව 4ක්. මෙහෙයුමේදී හෙරොයින් අයිස් ඇතුළු මද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය සඳහන් කළා. බැංකොක් නුවර ගින්නකින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තිබෙනවා. තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි මත්පැන් හලකයි මෙම ගින්න හටගත්තේ. සිද්ධියෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරාකුල් සිද්ධිය වූස්ථානයේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මියගිය අයගේ සිරුරු 27ක් සාගෙන ඇති බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. ගිනි නිවන බටයින්ට පැය භාගයක පමණ කාලයකදී ගින්න පාලනය කිරීමට හැකිව තිබෙනවා. මියගිය 27 දෙනා අතර පිරිමි 9 දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු සිටිනවා. තවත් 60කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. දෙදහස් 26 විම්බ්ලන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව තවදුරටත් තමන් සතු කර ගැනීමට ඉතාලියේ ටෙනිස් ක්‍රීඩක ජැනික් සිනර් සමත් වුණා. ඒ අවසන් තරගාවලියේදී ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වරෙව් පරාජයට පත් කරමින් එහිදී ලකුණු 6-7ක් 7-6ක් 6-3ක් සහ 6-4ක් ලෙස තරඟවට අවසන් කිරීමට ජෙනික්සින් සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමග ඔහු ඉතිහාසයට එක්වන්නේ නූතන යුගයේ විම්බල්ඩන් ශූරතාව ආරක්ෂා කරගත් දසවන ක්‍රීඩකයා ලෙසයි. ඩෙංගු අවදානම ඉහළට, රෝගීන් 68,000 ඉක්මවයි. ඩෙංගු බදුරුවන්ගෙන් පාසල් සිසුන් ආරක්ෂා කිරීමට උපදෙස් මාලාවක්. යල්කන්නයේ වීබිලදී ගැනීමට රජයෙන් රුපියල් බිලියන 16ක් වෙන් කෙරේ. විෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමෙන් පැය 24ට 899ක් අතඩංගු වේ. බැංකොක් ගින්නකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්තර එකට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
1: දැන් සංචාරයේ විශේෂාංගය.

0: හිත නැවතුණු තැන සංචාරේ සංචාරේ සංචාරේ 8000 රට ඉතා සුවිශේෂ ආරක්ෂිත සංචාරක කලාපයක් කිරිඳුඔය බටහිරනොත් දකුණෙන් මුහුදු තීරයත් උතුරින් මහවැලි නදියත් නිසා 8000 රට විශේෂිත වුණා. දැන් වෙල්ලස කියලා හඳුන්වන්නේ මේ ප්‍රදේශයම තමයි. අගනුවර වුණේ උඳුන් දොර. අද මේ ප්‍රදේශය ගලබැද්ද කියලායි හඳුන්වන්නේ. ඉතා විශේෂ දේශගුණික කලාපයක් හැටියට මේක සෞම්‍ය ප්‍රදේශයක්. රජවරුන්ට සුවදායක පරිසරයක් වුණා. සතර දිශාවෙන්ම කඳු වැටිවලුනොයි වට වෙලා තියෙන්නේ. සංචාරේ වර්තමාන ගලබැද්දේ පිහිටි බිසෝකොටුව මාලිගේ නටබුන් ආදිය නිරීක්ෂණය කළහම ස්වභාවිකවම ආරක්ෂිත රාජධානියක් ලෙසයි උඳුන් දොර හඳුන්වන්න පුළුවන්. ඒක එක්තරා විදිහකට ස්වභාවික බලකොටුවක්. ස්වභාවයෙන්ම සැදුණු දිය අගල් කඳුවෙලින් සැකසුණු ප්‍රාකාර නිසා උඳුන් දොර ආරක්ෂිත ප්‍රදේශයක් වුණා. එහි භෞතික සම්පත්ද රාජධානියකට සුදුසුම ලෙස නිර්මාණය වී තිබීම විශේෂත්වයක්. මනහර කඳුවැටියකින් ගලා එන සුපිරිසිදු සීතල ජලය මේ රාජධානියට තවත් සම්පතක් වුණා. සංචාරේ උඳුන් දොර රාජධානියේ දීප්තිමත්ම යුගයක් වුණේ ශ්‍රී වල්ලභ රජුගේ බිසව වූ සුගලාදේවියගේ රාජ්‍යපාලන කාලය. වර්තමාන ගලබැද්ද බිසෝකොටුව ශ්‍රීපාන රාජමාලිගය සුගලා බිසව වෙනුවෙන් ඉදි වූ බවටයි පුරාවෘත්තයේ සඳහන් වෙන්නේ. රාජාවලියට අයත් කාලයේ විතරක් නෙවෙයි රාවණා යුගයේදීත් උඳුන් දොර රාජධානියක්ව තිබුණා කියලයි පුරාවෘත්තයේ සඳහන් වෙන්නේ. අද මේ කලාපය සුන්දර සංචාරක ප්‍රදේශයක්. මේ ප්‍රදේශයට දෙස් විදෙස් සංචාරකයෝ බොහෝ පිරිසක් පැමිණෙනවා. ඒ නිසා ආර්ථිකමය වශයෙන් වැදගත් මේ සංචාරක කලාපය ආරක්ෂා කරන එක අපි හැමෝගේම වගකීමක්. සංචාරේ සංචාරේ සංචාරේ
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න. ඔබ අවට පරිසරය තුල මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
0: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 veddi tune karala tiyaganna
3: evening drive with chamit and charu
0: sama anugrahaya
3: marksman samuha vyapare vithin gen labita harina dan navanimavakin ena domasan kri wiketi miyantreka sadambara himikaru ekuwanna aduma mutanna 21.7 679 579
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

කඩේ වහලා පුංචි බට්ටි කොහෙද ගියේ? කොහෙවත් ගියේ නෑ නේද ඉන්දුවත? ලස්සන සින්දුවක් අහලා අපි මේ පැත්තට ආවා ඉක්මනට හාර්ට් බීට් එක පැත්තට. තව චූටි වෙලා වයි මන් නම් මේ පැත්තේ ඉන්නේ. ඉක්මනට ඔයත් මේ පැත්තට එන්න. ඔයාට ලස්සනම සින්දුව අහන්න පුළුවන් දවල්ක වෙනකන් ඊට පස්සෙත් ලස්සන සින්දුව අහන්න පුළුවන්. චාමිත් එක්ක. ඔයාට පුළුවන් මේ වෙලාවේ කැමතිම එකතු කරගන්න. මේ වෙලාවේ කවුද ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. යටියන්තටින් මැසේජ් එකක් දාලා තියෙනවා සේපාලික්. සේපාලි හොටෙල් එකේ සේපාලිකා හානි මලක් දොරා සේපාලි හොටෙල් එකේ සද්දටම ලක්කන දාගෙන ඉන්නව නේද මේ වෙලාවේ වැඩි කරනක මං කන්න එන අයටත් අහන්න හැමෝටම. ඉතින් ඒ ගමන් යන්න හිතුවා මම. කොහෙටද දන්නවද? සුබ උදැසනක්. උදැන් නම් උදැසනක් නෙමෙයි, ඒක මගේ වැරද්ද. මං චුට්ට පරක් වෙලා ආවි මැසේජ් එක කියවා නේද. ලස්සන දවසක් වේවා ඔයාට. මමත් හාඩ් බීට් අහනවා. ලක්කඳහන හැමෝමයි එක්කම මාවත් ලස්සන සින්දුවට එකතු කර ගන්න කියනවා. සුජීව මතුරංග යටියන්තටින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ යටියන්තට පැත්තේ කට්ටිය ඇවිල්ලා වැඩි වගේ නේ. කමක් නෑ, ඔහු මෙන්න. මේ වෙලාවේ ඒජී අනුර පුස්සල්ලා එකතු කර ගන්නවා බීඑෆ් ජනපදයෙන්. අත්සද්ද ලක්කඳහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඉන්දනිල් කවුද කියලා නම් මන් දන්නේ. ඉන්දනිල්ගේ ඉන්දනිල් කවුද කියලා මගෙන් අහනවා. මම දන්නේ ඉන්දනිල් කවුද කියලා. නමකුත් දාලා නැහැ. කවුද මේ ඉන්දනිල් කියන්න බල නහගෙන ඉන්නවනම්. කටනරිය පත්‍රය යන්න තමයි හදන්නේ. සංගීතා එයාගේ අද චුටි දුවගේ උපන්දිනය කියලා තියෙනවා. චුටි දුවගේ නම කියලා නැහැ. හැබැයි චුටි දුවට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරන හાર્ට් බීට් එකේ. එයා මේ වෙලාවේ අහගෙන නැති නේද? එවගේම දෙව්මිනි තාතා රෝයි, ලොකු දුව නිබ්නා, යාගේ හස්බන්ඩ් කුමාර, චුටි දුව ආයුෂි, අපි හැමෝම සුබ පතනවා කියලා තියෙනවා. ඔයාටත් ඔයත් එක්කම ලස්සන සින්දුවක් දෙනවාද? මම හිතන්නේ ආයුෂි තමයි චුටි බබාගේ තම ලස්සන නමක් තියෙන්නේ නේද බබාට? මේ වගේම තැපල් කාර්යාලයේ පෝස්ට් ඔෆිස් එකේ මේ වෙලාවේ සද්දර ලක්කන අහගෙන ඉන්නවා ගිනිගත් හෙන පැත්තේ. වැඩ කරගම ලක්කන අහගෙන සින්දුවක් අහගෙන ඉන්නකොට ටිකක් වැඩ කරන වේගෙ වැඩි වෙනවා නේද? කම්මැලිකම එහෙම නැති වෙලා යනවනේ. වැඩත් බලන් ඉතින් වගේ පවුලේ හැමෝමත් එක්කම ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න. පෝස්ට් ඔෆිස් එක පැත්තෙන් අහගෙන ඉන්නවා මේ වෙලාවේ උඩදෙනිය මහත්තයා, චාන්දරී මිස් එක්කම රිෆ්කා හැමෝම එකතු කරගන්න කියනවා. මංජුල හේමන්ත තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. වෙලාවත් මතක් කරන්න ඕන අට දවල් 12යි විනාඩි 30යි. ඔයාට ලස්සනම සින්දුව අහන්නත් එන්න පුළුවන් මේ වෙලාවේ. ලැස්ති කරන් ඉන්නේ ලස්සන සින්දුව කහල බලන්න කැන්ඩිලා මිස්සේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිණේට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක වැඩි විස්තර සඳහා 0112-772-424-0112-775-493 අමතන්න.
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: දවල් 12 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ලය විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක. ලක්හඬ Heartbeat.
0: ඉතින් යන්නම වෙනවනේද? මම ඉතින් ගියාට කමක් නැද්ද? යන්න වෙලාව ඇවිල්ලා තියෙන. හැබැයි යන්න කලින් මතක් කරන්න කීප දෙනෙක් ඉන්නවා මේ වෙලාවේ. හાર્ට් බීට් එක පැත්තට කලින්ම ආව. හැබැයි මට චුට්ටක් යන පරක්ක වුණා. කමක් නැහැනේ. ඔයාවත් එකද කරගන්නම් රත්තොටින්. මේ වෙලාව මේ චානුව අහගෙන ඉඳුවා සද්දට මලක්කන ලස්සන සින්දුවක් දෙන්න කියනවා. ඔයාගෙන ඉන්න කොයි විදිහටම. කුමාර හොරණින් මැසේජ් එකක් දාලා තියෙන. ඒ වගේම ගුණසේකර මේ වෙලාවේ ලක්කන අහන හැමෝමත් එකතු කරගෙන අහමු ලස්සන සින්දුවක්. ඇයි ඉතින් බැරි පුළුවන් නෙහන්න. සුබ දවසක් ඔයාට. මාමත් එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. කවුද මං එකතු කරගන්නේ දැන්? ඇයි ඔමට නම කිව්වේ නැත්තේ? එවගේම නෝමල් මැසේජ් එවන්න පුළුවන් ඔයාටත් 07 03 93 93 7ට. ඒ විදිහට මට මැසේජ් එවුව කෙනෙක් ඉන්නවා. සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න. කෑගල්ලේ මීදෙනින් මැසේජ් එකක් දාලා තියෙන උපනන්ද ආවත් එකතු කරගන්න. එවගේම තමරා කුමාරි ආව එකතු කරගන්න හරිම ආදරෙන්. එයා පුංචි ගමනක් යනවා කිව්වා. හරි ඉස්සමට ගිහින් එන්න. සම දහවලක් වේවා අපි තාන් මීට් අහගෙන ඉන්නේ. බුලස් සිංහලින් දහරා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බුලස් සිංහලින් එයාගේ අම්මව එකතු කරගන්න. තාත්තා, ලොකු මල්ලි, චූටි මල්ලි, ධෝනි, ඉන්ද්‍රනිල් ප්‍රණීතා ගොඩාක් අය ඉන්නවා. එයාගේ චූටි මෑණිකේ ඉන්නකවත් එකතු කරගෙන මාවත් එකතු කරගන්නවා කියන ඊළඟ සින්දුවට. ඉතින් හැමෝම එකතු කරගන්න. ඊළඟ ලස්සන සින්දුවක් තමයි අහන්න හදන්නේ. නුවරින් සංජීව එකතු කරගන්නම් ඔයාව. එහෙම තමයි අනේ කෝල් ගත්තාම අපිට ඉතින් කෝල් හැම කෝල් එකම ආන්සර් කරන්න වැරි වෙනවනේ. කමක් නෑ, අපි හෙට කතා කරමුකෝ. මං අද්දට ගිහින් එන්නම්. ඉතින් ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නවා. හින්දු සින්දුවක් කිලුවා නේද කෙනෙක්? එයාට තමයි විශේෂයෙන්ම මේ සින්දුව. අපි එකතු කරගන්න. හෝමගමින් සින්දුවක් කිල්ලපු කෙනා කවුද කියලා නම් නෑ. හැබැයි හින්දි සිල්ලෝ ඉල්ලුවා කෙනෙක් එයාට තමයි ගොඩක්ම. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට ලස්සනම සින්දුව අහන්න. හෙට එන්න උදේ 10 වෙනකොට මං අතට ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න මම යෂ්.

0: මසක් පුරා ජාතියක් විශ්වාසය තබුල්ල දෙරේ නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයින්ද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ වයින් නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් රෝඩිස් රස්
3: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: vibe. Beat if it mix better. Heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග්. මෙගා පවර්.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති
2: අනාගත තරුණ පරම්පරාව වෙනුවෙන් යහපත් රටක් ගොඩනගන්න වත්මන් තරුණ පරපුර එක්විය යුතු බව නියෝජ ජමාතේ රංග ගුණසේකර මහතා පවසනවා. කඩුවෙල ප්‍රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමයේ සමුළුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
3: අපිට මුලින් තිබුණ අරමුණ අපි ගෝල් ෆේස් එකට ගියේ, කඩුවෙලට ගියේ, මාළඹේට ගියේ, අපි ඔයගොල්ලෝ සෝෂල් මීඩියා වල ලිව්වේ, අපි කාටත් තිබුණ කැක්කුමක් අරගලයක් තිබුණා මේ රට වෙනස් කරන්න ඕනේ කියලා. කාගෙන්ද? බදාගෙන අපේ රට විනාශ කරපු, ඔයගොල්ලන්ගේ හොඳ අනාගතේ විනාශ කරපු, අපේ පරිසරය විනාශ කරපු, අපේ රට විනාශ කරපු ඒ මජර කල්ලියගේ මේක ගලව ගන්න ඕනේ කියලා. දේශපාලන වශයෙන් කිව්වොත් අපේ පන්ති අතර බලය ගන්න. ඒක ඔබ අපේ එකතු වෙලා දැන් කරලා තියෙනවා. හැබැයි ඒක අපි කරද්දි අපි අමතක කරන්න හොඳ නැහැ. අපේ પરම්පරා තුනක් මේ වෙනින් සටන් කරා. අපිට එක සටනක් අපි අවසන් කරලා ඉවරයි. තව සටනක් තියෙනවා අපිට කරන්න. සමහර එකේ විඳින්න බැරි වෙයි අපිට. අපිට බලන්න බැරි වෙයි, නරඹන්න බැරි වෙයි. නමුත් අන්නර කෙරෝලට වෙලා කවදාරි දවසක මල්ලි ඕගොල්ලෝ සතුටු වෙන්න ඕනේ මේ මැච් එක අලුත් තාලයකට ගහපු කෙල්ල කොල්ලෝ විදියට.
2: නවසීලන්ත ජාතික ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නේල් අභව ප්‍රාප්ත වී තිබෙනවා. ජුරාසික් පාක් චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වීමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ඔහු මේ යන විට 78 වන වියේ පසු වුණා. ජුරාසික් පාක් චිත්‍රපටයේ ආචාර්ය ඇලන් ග්‍රාන්ඩ්ගේ චරිතය නිරූපණය කළ ඔහු ජාත්‍යන්තර කීර්තියටද පත්ව තිබෙනවා. සෑම් නේල් පිළිකාවක් හේතුවෙන් වසරක පහක කාලයක සිට ප්‍රතිකාර ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

දවල් එකපහුව වෙලා විනාඩි 10යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද ජූලි මාසයේ 13 වෙනිදා අලුත් සතියක ආරම්භයත් එක්ක අපේ සඳුද දවසේදී තමයි මුණ ගැහෙන්නේ. විශ්වාස කරන්න මිනිසුන්ගේ ජීවිතවලට සුබ දේවල් ඉබේම පහළ වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි සුබ දේවල් හිතන්න පතන්න පුරුදු වෙන්න ඕනේ නේද? ඒ වගේම තමයි හැමෝටම ආදරණීය මිනිස්සු හැම වෙලාවකම මුණ ගැහෙන්නේ නැහැ. ආදරණීයන් අපේ ජීවිතවලට එකතු වෙන්න නම් අපේ හිතවලත් ආදරේ පෙරලා තියෙන්න ඕනේ. අඩුවක් තියෙන තැනකට තව දේවල් එකතු වෙන්න තියෙන ඉඩකඩ නේද? හරි අඩුවේනේ. හැබැයි පෙරලා තිනකොට ඔයාට ඒ ආදරය කියන එක උනත් ඉතා ඉක්මෙන් ආකර්ෂණය වෙනවා කියන දේ මතක තියාගන්න. වටිනාම මිනිස්සු ඔයාගේ ජීවිතය ඇතුලේ රැඳෙන නම් ඔයාගේ හිතේ තියෙන මොන දෙයක් තමයි කරුණාවන්තකම කියලා කියන්නේ. කරුණාව තියෙන තැනක සතා සීපාව වුණත් රැඳිලා ඉන්නවා කියන කතාව අහම්බයක් නෙවෙයිනේ නේද? ජීවිතවල අපේ සිද්ධ වෙන සිද්ධි හමුවේ මේ හැම දෙයක්ම අහම්බයක් නෙවෙයි කියන දේ විශ්වාස කරන්න වෙනවා. අපි වපුරන දේ අස්වැන්නක් තමයි අපිට ලබා ගන්න සිද්ධ වෙන්නේ. අපි මේ විශ්වයට මුදා හරින්නේ මොන වගේ දේවල්ද? ආදරය, කරුණාව, දයාව නම් අපිට ඒ දේවල්ම අපව ලබා ගන්න පුළුවන්. හැබැයි අපි වෛරය, දුක, සන්තාපය, ඍණාත්මක සිතිවිල්ලන් හැමතිස්සෙම මුණ ගැහෙන අය වෙතට අපි පිට කරලා හරින්නේ ඒ දේවල් ආපහු බය වෙන්න එපා. දෙගුණ තෙගුණ වෙලා අපිට ආපහු විඳ ගන්න සිද්ධ වෙනවා. හැබැයි මම ඔබට යෝජනා කරනවා නොහිතන වෙලාවල් වලදී, නොහිතන තැන්වලදී, අඳුරුම පරිච්ඡේදවලදී ඔයාගේ ජීවිතයට වස්සාන කාලය උදා කරගන්න උමනාවක් ඔයාගේ හිතේ තියෙනවා නම් ලෝකෙට හොඳම දේ දෙන මනුස්සයෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න. ඔය හොඳම දේවල් කරන්න අමාරු නෑනේ. ඔයාට කරුණාවන්ත වෙන්න බැරිකමක් නෑනේ. ඔයාට මිනිස්සුන්ට ආදරණීය මනුස්සයෙක් වෙන්න බැරිකමක් නෑනේ. ඔයාට ධනාත්මක වචන කතා කරන්න බැරිකමක් නෑනේ. ඉතින් මොකදද? අද තේනම් හවස 4 වෙනකන් ඕල් ටයිම් වේට්ස් ඉට් චාමි අහගින්න පුළුවන්. දවල් 1යි විනාඩි 12යි. මැසේජ් එක කවන්න හිතනවද? 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක.

0: ITN
1: දවල් එක අය වෙනට දහස අයයි
2: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
3: මෙමරි ලොස් කෝල් ද ඩොක්ටර් යාද සුන්නද
2: මම කිරික බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට
3: සුපුරි ඩොක්ටර් නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
0: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
4: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: දවල් 1යි වෙනට 18යි වෙලාව. මැසේජ් එකක් ඇවිල්ලාද තියන්නේ? මේ සෙද්ද පස්සේ අපි බලමු. ඒ අතර වගේ මැසේජ් එකක් තිබුණොත් මට සතුටුයි.

0: Radio ITN.
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: 105 FM 93.7 La Khanda Radio ITN
1: ලෝකෙ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: FM 93.7 Lakhana Radio ITN
1: Dawale kaaye vinaadi testunai
2: Vilaav oba veta gena aave
3: Mahadana hisa palandu kirulai
2: Adasiyama sakpura jaatiyak vishwase debu lotarai love kirula Mahajana sampada den satiye dina hatema Mahajana sampada ratatama sampada
1: Gati piti kadi modi gini maddahane මහා වැස්සේ වැඩ කරලා මහන්සියට සින්දු හුස්මක් ගමුද සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්

එකයි විනාඩි කීයද? හා කීයද? 34යි. විනාඩි 34ක් යනකම් මොකද කළේ කියලා හිතනවනේ සාමාන්‍ය. සමහරුන්ට මේ වෙලාවේ හොඳටම වැඩ වෙන්න පුළුවන්. ඒ අතර සමහරු දවල් දවල් කෑම එක මේ වෙලාවේ ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්. සමහරු කෑම එක බෙදලා කට්ටිය ඉස්කෝලට යනකම්, හස්බන් ගෙදර යනකම් වළං ඉන්නවා වෙන්නත් පුළුවන්. ඔය කොහොම කොයි හැටි වුණත් FM 93.5 හරි 93.7 හරි ඕල් ටයිම් බෙට් සහගෙන ඉන්න. ඒ අතරේ 0.7, 0.3, 93.5, 93.4 මැසේජ් එකක් එවන්න කියලා මං කලින්ම කිව්වා. තව දෙයක් අමතකුණානේ මට කියන්න. ලක්කඩ Facebook page එකට ගියාම අදාපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා අහන්න කැමති සින්දුවක් තියෙනවා නම් එකතු කරගන්න කැමති අය ඉන්නවා නම් ඒක comment එකක් විදිහට දාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මං හිතන්නේ කවුරුත් කියුවේ නැහැ නේ ඒක share කරන්න එපා කියලා. එහෙනම් share කරන්නත් පුළුවන් නේද? බලමු messages එකක්. සින්දුවකට අපි තින්නවා කියලා. වාතුව සමන්ත වගේ message එක තමයි අද මම මුලින්ම දකින්නේ. ඊට පස්සේ පාට පාට ලස්සන දවසක් සුබ සතියක ඇල්බමක් ඔයත් අපිට දෙවිය ඔසුවක් වගේ මානසික සුවය වෙනින් විශේෂාල කැපකිරීමක් කරන්න කියලා දේනවා. පටන් ගන්නකොට මෙහෙම comment එකක් තියෙනකට නේද ඉතින්. ස්තුතියි ආට. හොරණින් මහින්ද වගේ message එක මාලා දමයන්ති උදාරා චාමින්දේ ගගනේ ආශිස්සනේ ඔබරෝයි රණවක වඳුරබ මාපුටුවනින් ඉසුරු මදශානින්න සනිරු යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජයන්ති කටබුරාවේ නිමාෂ දිනෙත් කළුවක්ගලෙන් රත්නසිංහ. කළුවක්ගල කියන්නේ අවිස්සාවෙල පැත්තේනේ. එළවත් එකතු කරගන්න. සුබදාව ලක්ෂාමී බරුදල් පොලින් ඇන්ටන් වසන්ත වැක්ෂිම සාලත් එක්ක ලහිරෝ ශහානි නතාලි ශනාර දුමින්ද සරේ ශනල් මිරෝ නෙසල් ප්‍රනාන්දු එකතු කරගන්න. හයි අපිත් දෙන්නම පින්නවල චන්දේ කොහොමද ඉතින් කියලා අහලා තියෙනවා. මං අහන්න ඕන ප්‍රශ්නයක් ඔයා මගෙන් ඇහුවාම මොකද වෙන්නේ? අපි දෙගොල්ලම හොඳින් මං හිතන්නේ නැත්තම් මම ඔයා මැසේජ් එකක් එවන්නෙත් නැහැ. මම මේ මැසේජ් එක කියන්නෙත් නැහැ. පොතලින්නවා සිතුව නැතුව හස්බන්ඩ් සමින්ද ලක්කඳ අහන හැමෝමත් එකතු කරගෙන සින්දුවක් ඇහුවොත් නරකද කියලා අහලා තියෙනවා. නරකක් නැහැ. හොඳයි. එකයි විනාඩි 37යි. සින්දුව කලෙමු.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: හැම මේකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් තරෝඩි සුවස්
1: එකයි වෙනාඩි 46
0: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: Lakhana Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන්න
0: පැය
1: තුනක් එක දිගට සද්දට මහන්න සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.

0: Lakhanda Radio ITN
1: දවල් 1යි විනාඩි 53යි වෙලාව. Good afternoon Charmie. ආයතන කාගෙද මේ મેસેජ් එක? බයකට සුමන මහත්මිය ඔයගේ મેસેජ් එක මම මේ කියන්න හදන්නේ. අත ටිකක් අසනීප වෙලා ඉන්නේ කියලා තියෙනවා. මොකෝ අසනීපේ උණ හැදුනද කැස්සද හැම්බිරිස්සාවද? මම ගමේ වෙදා. මම කොකට තර්මෝකරි කසහය කියන්නම් ආදෝන්ද? ඒක වෙන සනීප වෙනානේ. මොකද අසනීප කියලාවත් කියලා නැහැ ඉතින්. හයි, අපේ සිරෝෂණ කමන්ටකෙන් සිින්දුකට එකතු කරගන්න කියල මැසජ එකක් තියෙනු. සුබදා සක්ෂාමයාට මටත් සෙන්දුවක් ඕනේ අවිසා වැල්ලෙන් සන්දයවගේ මැසේජ් එක. ඔපෙල් ෆැෂන් එකේ විමරසයන මහත්ම කවුද ඉන්න ටීම් එකක්ම ඉන්නවා. ඩිලංක නදේශන් රසික චනිතු පසිදු චමෝත් ගයන් සිරිවංශ ගාමනේ ලසිත චුට්ටි අනුර ඉන්නවාශා තීනිරෝෂා කුමාරී හර්ෂණී සුභාදිරූෂා කමනී චම්ධානි ඉරේෂා නයනි දල්ප චිත්‍රවත් එකතු කරගෙන සිද්ධක් අහන ඕනේ කියලා ඒ මැසජ් එකේ තියෙන්නේ. චමිදූ කියලා තියෙනකොට මම දන්නවා මේ මැසජ් එක කාගෙන්ද කියලා. වෙනප් වෙන රසල් මහත්මයා තැන්ක් යූ මැසජ් එකට. නොන මානෙල් දෝල දෙන්නා සුසාන සුරේනි පුතා සුලලිත ජේකබ් ඔබෙද නේතන් චුටිදු තීර්ෂයතුළු ලක්කන හැමදෙනාම සින්දුවකට එකතු කරගන්න. චාමි කොහමද කියලා අහලා තියෙන කෑගල්ල ශ්‍යාමලි. හයි, මං හොඳින් කිව්වට හොඳින් මන් නෙමෙයි. හැබැයි මං ඉන්නා වෙලා සතුටින් ඉන්නවා. මං ඒ ගැන ඉස්සරහට කතා කරන්නම් අයියේ කියලා. හොඳේ සුබදහසක් වේවා. ලස්සන සින්දුවක් ඕනේ. මාතලේ කුමාරීර බුදුගොල්ල ආගේ මැසේජ් එක නැයිනෙ ගාමිණී සුභාෂිණී වේකතු කර ගන්නවා කියලා තියෙන සින්දුවකට. තව එක මැසේජ් එකක් වරමුටක් කර. චාමි සුබ දවසක්. මාත් ඔයාව අහගෙන වැඩ අලුත් විදියට අලුත් වැඩක්. අනේ සතුටින් මට හලාවත තුෂාලා. මට පේනවා අලුත් වැඩක් අලුත් රැකියාවක් පටන් ගන්නයි යන්නේ මං හිතන්නේ. හැමදේම සාර්ථක වෙන්න කියලා අපි ඔයාට ආතරෙන් ආශිර්වාද කරනු. කොහොමද ඉතින් දිගු නැහැඩියාවකින් පසු ඔන්න සද්දටම දාලා තියෙනවා කියලා තියෙනවා. හයි මස්සනා, කොහොමද රංජි මස්සනා? ඔයාව එකතු කරගන්නවානේ. කොහොමුණත් තුෂාරි එච්චර කැමැත්ත නෙමෙයි මට ඉන්නවා කියලා කියලා තියෙන්නේ. කරේ නැහැ සද, අපි එකතර සෙන්දක් අහමු. එපා හොඳ කැඩේ දන්නේ නැහැ මං ඉඳා. නෑනේ තුෂාරි රංජි, නෑනේ. එකයි විනාඩි 56යි වෙලාව. මේ සෙන්දු අහගෙන අපි යනවා අපේ දෙවනි පැයට යම්මාත් එක්ක.

0: සංවර්ධනයක් සිදු නොවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටියා. ඒ අනුවයි එහි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වන්නේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහලේ පවිත්‍රතා කටයුතුල නිරතව සිටි කාන්තාවක් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 36කට වැඩි ප්‍රමාණයක් සොයාගන්නා. පොලිසියෙන් ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. ඊශ්‍රායලයේ ගාසා තීරය වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර වලින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 14 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගාසා හි සබ්‍රා ප්‍රදේශයේ කම්හලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. අදාළ ප්‍රහාරය ඊශ්‍රායලයේ විසින් එල්ල කළ බව පිළිගෙන තිබෙනවා. ඊශ්‍රායලයේ හමාසී ආයුධ නිෂ්පාදන ස්ථානයකටද ප්‍රහාර එල්ල කර ඇති බව විදේශ වාර්තා සඳහන් කළා. මේලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට.
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: යා පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විදිල්ල
1: Overtime beats with Chami.
0: Lassana sindu pirunu payatunak. Satya davasvana daval ekena hatara venakam. Ekai.

හවස දෙකපහු වෙලා විනාඩි 9යි වෙලාව. අපේ එකපය කහවරයි. මම පෑනොත් විනාඩි 9ක් ගෙවුණා. ජීවිතය තොම තමයි. ඒක නිසා මේ ගත වෙන තත්පරව සතුටින් ගත කරන්න ඕනේ කියන මතක් කිරීම මම මේ කරන්නේ. පුංචි පුංචි දේවල් සිද්ධ වෙන්න පුළුවන් ජීවිතේ. බලාපොරොත්තු නොවන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඔයා බලාපොරොත්තු නොවෙච්ච දේවල් සිද්ධ වෙනකොට ඔයාගේ හිතේ තියෙන පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවකම හිත හයියට ඔයාව අල්ලගෙන ඉන්න වෙන කවුරුත් ඇවිල්ලා ඔයා වෙනුවෙන් පෙනී නොහිටින අවස්ථාවන් වලදී ඔයාට ඔයා ඉන්නවයි කියන එක සමහර විට ලෝකයක් වටිනවා වගේ හැඟීමක් වෙන්නත් පුළුවන්. ඒ දවසදි වෙච්ච තරහ සිද්ධියක් ඔබ දැනුවත් ඇතේ සිද්ධි වෙනසා ගැනීමක් ගැන. මේකට උත්කර්ෂ නංගා ගන්න ඕන එකන එහෙම එහෙම කතා කරන ඕන කාරණාවක් නෙවෙයි. නමුත් මෙතනදී සමාජයක් විදිහට අපි තේරුම් ගත යුතු කාරණාවක් වෙන්නේ අපි එකිනෙකා ඉන්නේ පුදුමාකාර දෙවිල්ලකන අපේ ජීවිතේ. අපිට නැවතලා අපි ගැන හිතන්න, අපේ ප්‍රශ්නය ගැන කතා කරන්න, සමහර වෙලාවට අපිට කෙනෙක් එක්ක අපේ ප්‍රශ්නය ගැන කතා කරන්න ඕමනාවක් තිබුණත් ඒකට අහුම්කම් දෙන්න අපි තෝරගෙන ඉන්න කෙනාට වෙලා වක්නත වෙන්න පුළුවන් නේ. එහෙම දේවල් තියෙනවන කෙනෙක් ඇවිල්ලා අපි ඉස්සරහන් වාඩි වෙලා ප්‍රශ්න ගැන කතා කර ලකලාස්ස වෙනකොටම අපිට අපිට තියෙන දහසක් වැඩ මතක් වෙලා අපි ඒක මගහැරලා යන අවස්ථා වුණ තරම් තියෙනවා. එක්කෝ අපි කෙලිම තමයි මෙයා එන්නේ අපෝ ලොකු කතාවකට මගේ වැඩ ටික ඔක්කොම කරගන්න බැරි වෙනවා, කාලය නාස්ති වෙනවා කියලා. සමහර අවස්ථාවන් වලදී අපි සමහර මිනිස්සුන්ව මගහැරලා යනවා නේ. හැබැයි ඒ කෙනාගේ ජීවිතයේ ලොකුම ප්‍රශ්න කතා කරන් ඉන්න එකම කෙනා ඔයා නම්, ඔයා ඒ අවස්ථාව මගහැර ගන්නවා නම් ඔයාට කවදාද දවසකයි මතක් රාජ්‍ය වෙනවා නම් ඒක නසේ දෙවි රසාගෙන කියලා ඔයාට දෙක පංගුකාරයක් වෙන්න අකමැත්තෙන් උනත් සිද්ධ වෙනවා. මොකද අපිට සමහර තැන්වලදී මිනිස්සුන්ට ඇහුම්කම් දෙන්න වෙන අවස්ථා සීමිතයි. ඒක ඉතාම සූක්ෂමව අපිට තෝරා බේරාගෙන මුණ දෙන්න වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒක නිසා මම ඔයාට යෝජනා කරන්නේ ලොකු කන් දෙන මිනිස්සෙක් ගැන. ඒ කියන්නේ මූණට වඩා ලොකු කන් දෙකක් තියෙන ඕන මිනිස්සෙක්, බාහිර වෙනස් වෙලා ලොකු කන් දෙකක් තියෙන ඕන කියන මිනිස්සෙක් නෙවෙයි. ඔයාට පුළුවන් වෙන්න ඕනේ තව කෙනෙක්ට අහුම්කම් දෙන්න. ඔයාගේ හිත ඇතුලේ දහසක් ප්‍රශ්න තියෙද්දි තව කෙනෙක් ප්‍රශ්නයක් උඩට ගන්න බෑ කියන එක මම පිළිගන්නවා. නමුත් කෙනෙක්ට ඔයාට අඩුම තරමේ එයාගේ ප්‍රශ්න වලට විසඳුම් යෝජනා කරන්න බැරි වුණාත් අඩුම තරමේ එයාගේ කේන්ති, එයාගේ දුක, එයාගේ කලකිරීම පිට වෙනකන් එයාට කතා කරන්න ඉඩකඩ ඔයාගේ සෙවණේ ලබා දෙන එක ඔයාට වටිනවා. කෙනෙකුගේ ජීවිතේ ගොඩදා ගන්න සමහරට ඒ ඔයාගේ අහුම්කම් දීමම හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා ඊට පස්සේ කෙනෙක් ඔයාව තෝරගෙන ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතලා ආපු වෙලාවක මම වට යෝජනා කරනවා කරුණාකරලා ඒ අවස්ථාව ගන්න. මිනිස්සු හැමෝම තෝරගන්නේ නැහැ තමන්ගේ ප්‍රශ්න කියන්න. මිනිස්සු තමන්ගේ ප්‍රශ්න කියන තෝරගන්නේ තමන්ගේ හිතට දැනුණු, තමන්ට උත්තරයක් දෙන්න පුළුවන් කියලා හිතුණු, අඩුම තරමේ තමන්ව දරාගන්න පුළුවන් කියලා හිතුණු මිනිස්සු ගාව විතරයි. ඒක නිසා මිනිස්සුන්ට අහුම්කම් දෙන්න පුරුදු වෙන්න. තේරුණානේ? අපේ මේ ජීවිතය හරි වටිනවා. පුංචි පුංචි හේතු නිසා ජීවිතය අත්හැරලා දාන්න තරම් ඉක්මන් වෙන්න එපා කොයිම වෙලාවකදීවත්. සමහර වෙලාවට අතරමඟදී එකතු වෙන මිනිස්සු නිසා අපිව ආදරෙන් අපේ කැතකුණු අතපත ගාලා හදපු දෙමෝපියන්ට ඇස්සකට කඳුළු ගෙන දේවල් කරන්න හිතන්නවත් එපා. ඔය අපිට වටින මිනිස්සෙක්. ඒක නිසයි මම ඒක නඩ කිව්වේ.

දැනෙන තන ඔහොමම නවතින්න. සතියේ දිනවල එක ඉඳන් හතර වෙනකන් ඕල් ටයිම් ඩේට්ස් විත් චාමි.

0: හවස දෙකයි වෙනකට 18යි.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න. FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
3: හවස දෙකය වෙනාට වෙස්සයි වෙලාව 0.7, 0.3, 0.95, 0.7 අපේ මැසේජ් නම්බර් එක. එවාගේම ලක්කන ෆේස්බුක් පේජ් එක අපේ අද පෝස්ට් එකක් තියෙනවා කියලා මං ගෙවුණු පැත් කිව්වා නේද? මේ පැයේ අලුතෙන් අහන කෙනෙක් ඉන්නව නම් එයා දන්නේ නැහනේ. ඒකයි කිව්වේ. ගෙලේ පෝස්ට් එක ලයික් කරලා තල කමෙන්ට් දාලා ෂෙයා කරන්න පුළුවන්. 0.7, 0.3, 0.95, 0.7 හයි කොහොමද ඉතින් අලුත් තොරතුරු කියලා අහලා තියෙනවා. අලුත් තොරතුරු ඉස්සරහට ගියාම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන දෙවුනි තිමිර පුන්සදේ යුවෙන්දි කොටි කහවත්තේ චන්දිමා අභයගුණවර්ධන වගේ මැසේජ් එක ආදරේ පිරුණු මැසේජ් එකක් ඔයාලා තියෙන්නේ. ඊට පස්සේ මේ කවුද කියලා බලමු. සුපුන් වගේ මැසේජ් එක මොකද කියන්නේ? එක මුණ ගැහුණු පළවෙනි දවසට ආපහු ගෙහින් මගරලා එන්න ඕනේ. එහෙම නැත්නම් අන්තිම හුස්ම වෙනකම්ම එකට ජීවත් වෙන්න ඕනේ. ඒක එහෙම වුණා නම් තමයි හොඳ නේද? අපි වැඩ කරන ගමන් ධර්ණියගල හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. දිශිනි ලාභ කඩේ ආලෝ ටික ඔක්කොම නව එකතු කරගන්න. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු අපි. ආයි භෝ වේවා. සුබම සුබ ලස්සම දවසක් කියලා අනුරගම අනුලාවතී වගේ මැසේජ් එක. මහත්තයා සිරිල් පුතා ප්‍රදීප් දවානුෂිකා පුතා හර්ෂණ දෝ පේශලා අමෙලියා සමනසේකර ඔයාව එකතු කරගන්න. සුබ දහව ලක්ෂාමේ පිළියන්දල එම්එල්ඒ කාමන්ත්‍රකෙන් සිසිරස තනුචමිස් කුමාරියක්ක ගේතක්ක මධු රම්ය ජයන්ති රංජනී කීර්ති උදයා නාමලී කුමාරි ලක්මාලි රෝෂිණි අසුරු මංශනින්වා තිලින ශ්‍රියානි රොක්ෂානි රක්ෂා ඒ වගේම මැෂින් අංශය සිසර අයවත් එකතු කරගන්නවා කියලා තියෙන ප්‍රෝග්‍රෑම් එක සුපිරිටම කරනවා ශාමී ඔයා. තැන්ක් යූ අනුෂ්ක. ඔයාව එකතු කරගන්න පෝස්ට් එකක් වෙලා තියෙනවා නේද? අතමිට හිඟ වූ දවසට නෑසියන් ළඟ නැත. ලෙඩ වූ දවසට වැළඳ ගන්න කෙනෙක් නැත. පරාද වේ එන දවසට පිළිගන්න කෙනෙක් නැත. මියගිය දවසට ඇවිත් මේ සියල්ල හදයි බොරුවට. මං ඔක ගැන කිව්වා නේද දැන් ටිකකට කලින්? හරි බලමු. හිත නිවන සොදුර නවාතන ලක්කඩවල් ටැම්බෙට් සෙත් චාමී සුබදහවලක් කියලා මැසජ් එක වෙලා තියෙන චාමර තනුවත් මං ආදරෙන් මතක් කරන අදාරලු වෙන්නේ නේද? ඊට පස්සේ අක්කේ අපි නුවරින් ඔයාව අහගෙන ඉන්නවා. පවුලේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා ලිහංෂා තමයි මැසජ් එක වෙලා තියෙන්නේ. ඔයා මට අලුත් යාළුවෙක් නේද ලිහංෂා? වගේ නම මට වෙනස්. ලිහංෂා කියන්නේ මොකද නමේ තේරුම? මටක සහන ප්‍රශ්න තියෙනවානේ නමක් ඇහුණොත්. 2:22 ඔයා යාත්‍රමට කමෙන්ට් එකක් දාන්න වගේ නමේ තේරුම දන්නවද කියලා සින්දුවක් අහමු.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: How is the deck? I have been a day, we say hi.
2: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලුකයියා මාර වෙඩනේ ඕනේ දොක්කි කිවානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කෝද ඩොක්ට යාද සුන්නද
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
5: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala tiyaganna
6: batta meesu batta meesu mane dam mane dam
7: even in driving chamit and charu

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

ഇവരായിട്ട് ഇൻസിഡന്റ് മങ്ങത്തോട്ടിരിക്കുന്നത് ഹസ്തദേ കഴിവിനടുത്ത് പായവലാവ് ബിന്ദുവായി ഹതായി ബിന്ദുവായി തുനായി അനുതുനായി പായ അനുതുനായി ഹത്തിട്ട് മെസ്സേജ് ഒക്കെ വന്ന് പൊളുവാ മട്ടിക കൽപ്പന ആട്ടോ നിക്കുമ്പോട്ടൊരു മങ്ങിയ സിന്ധുവെ ക്യൂ മുഖത വെണ്ണി കേള വിനാശയാക്കുന്നേണ ഹരി ഹരി ഹരി ലസന സിന്ധുവാക്ക മുക്കേല റൈഗമിൻ സരചന്ദ്രട്ടായ മെസ്സേജ് ഒക്കെ തീർന്നു ലസന സിന്ധുവാ കോണി അക്കേ കുറു നേക്കരിൻ സുസി മഹായ് കോമത് സിന്ധുവാക്കാന്നതെന്ന ഏറ്റ പസ് അപ്പ യനവാ මොකද මේ කියන්නේ කියලා බලන්න වාසනාවත සුබ දවසක් වේවා දුවේ ඔයාට කියලා තියෙනකොට මේ තියෙන අකුරු වල හැටියට මේක ජය මාමගෙන් මොකද මේ කියන්නේ ලොකු බැඳුමක් නැති වුණත් ලොකුවට ආශ්‍රය කරලා නැති වුණත් ඉඳලා හිටලා හරි දුක සැප අහන මිනිස්සු තමයි ඇත්තෙන්ම හිත හොඳ මිනිස්සු දුව ඔයා වගේ කරුණාවන්තයි කියලා තියෙනවා ස්තුතියි ඔයාට වැඩසටහන්ට එන්න කලින් හඳ ඇසනකොට කාන්දම වගේ හිත ඇදලා යනවා අදත් අහන් ඉන්නවා කියලා තියෙනවා තැන්ක්යූ කොටාව විරක්කොඩි බේකරියකේ ලොකු බොස්ස පුල් පොඩි බොස් වර්ණ ලක්ෂ්මි මිස් චම්ප මිස් මදු ශංක ජගත යාලවත් එකතු කරගන්නවා ජය මාමා තැන්ක්යූ වගේ කමෙන්ට් එකට හොඳේ මගේ හිත පෙරුණා එකට හරි ඊට පස්සේ මං ගැන ඔයමල සේනා ඉන්ද්‍රජිත් අජන්ත හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන් ඔයාලා කට්ටිය එකතු කරගන්න යසරත්න සම්පත් කරුණරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දයාබරන් ජනක ගීනාත් ටිගාමිනි කුමාරී ශිමාලි ජනකි සජානි සන්ධ්‍යා කුෂානි එකතු කරගත්තොනේ පැත්තෙන් ඊට පස්සේ එම්පයර් සෙලොන් සහ කොළඹ ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් කණ්ඩායම් එකතු කරගන්න කියලා තියෙනවා චතුරංග සුරංග චම්පික නිරෝධ මාලබේ එහෙමම එකතු කරගන්න හරිද මාලබේන්ද එකතු වෙන්නේ වන්දර නම් ගොඩේ මාලවේ කියලා තිබුණා මං එහෙම කිව්වා හරිද මට ඔය ඔක්කොම හොය හොය ඉන්න බෑනේ හයි අපි පිටුම් පෙන් කතා කරන්නේ මට සත්‍යක් නම් ගහුන්නේ ඇත්තටම මේක මැසේජ් එකක් වගේ පේන්නේ අද දින පදරය සමරන චිරන් දුල්සර පුතාට වාසනාවත සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ චිරන් එන්න බලන්න මොනවද මේ කියන්න හදන්නේ කියලා ආට විශ් කරන ආදරණීය අම්මා තාත්තා අක්කා නංගි අයියා තිසාර නන්දා ආචම්මා රණ ආච්චේ සමන්තා නන්දා හැමෝම එකතු කරගෙන ටිරන් පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසුව උපන්දිනයක් වේවා කියලා තමයි කියන්නේ අන්නාසි ගල හේනෙන් සමන්ත සුනිල් දීපිකා මල්මි සඳලි එහමොමත් එකතු කරගන්නවා හොඳේ හැමදාම සතුටෙන් ඉඳලා වේවා ඊට පස්සේ හැලෝ චාමි සුන්දර දවසක් ඒවා ඔයාට කොහොමද අදත් වහන් අපි වැඩ ලස්සනයි වැඩසටහන කියලා නිෂු ඔයා එපු මැසේජ් එක කියන්න හදන්නේ මට හචිමක් කියන්නේ නැහැ උඹලා කොයි වෙලේ මට මයික් එක ඕෆ් කරන්න වේද කියලා ගොඩක් වෙලාවට අපේ ජීවිත කාලය පුරාවටම කරන්නේ අනුන් ජීවිතෙම කරන් ඒ අයව අයිති කරගන්න ජීවිත කාලයම වැය කරන එක. නමුත් ඒ කිසිම කෙනෙක් කිසිම දෙයක් අපිටම කියන අයිතියක් නැහැ කියලා අපිට තේරෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න අපිට අයිති මේ මොහොත. තමන්ට තමන්. ඒත් අපි කරන්නේ වෙන වෙන දේවල් ජීවිතෙම කරගෙන අපිම ජීවිතේ වරද්දගෙන අරයා මෙයා නිසා ජීවිතේ වරදුනා කියලා ජීවිතේ බිඳව බිඳව ජීවත් වෙන එක. මට හිතෙන්නේ ඕනම දෙයකට ජීවිතේ අසීමාන්තිකව වැදෙන එක වේදනාවක්. ඒ නිසා ඔයාව කවුරු ප්‍රතික්ෂේප කරත් ඔයා ඔයාව ප්‍රතික්ෂේප කරගන්න එපා. මොකද ඔයාගේ ජීවිතේ වටිනාම කෙනත් ඔයාට ඔයා විතරමයි. ඒ නිසා ඔයාට වටිනාකම් නොදෙන කෙනෙක් වෙනුවෙන් ඔයාගේ ජීවිතේ හැරගියත් ඔයාට වටිනාකමක් දෙන්නේ බැඳීමකදී වුණත් අසීමාන්තිකව බැඳෙන්න යන්නත් එපා. මොකද ජීවිතේට එන මිනිස්සු එන වේගෙම්ම එයාලට මගහැරලා යන්නත් පුළුවන්. ඒ නිසා කවුරු නිසාවත් ඔයා ඔයාව මරා ගන්නත් එපා. ඔයා ඔයාව ප්‍රතික්ෂේප කර ගන්නත් එපා කියලා නිෂු අපිට කියන්නේ. ඇත්තටම මේ වගේ අදහස් තමයි සමාජගත වෙන්න ඕනේ. අපි සමහර අවස්ථාවන් වලදී අරයා නිසා මෙහෙම වුණා, මෙයා නිසා මෙහෙම වුණා කියලා නිකන් තැවෙනවානේ. එහෙම අපිටත් වෙනවා. හැබැයි එක තරකදී අපි හිතනවා නෑ, එයා මෙහෙම කිව්වා, අරයා මෙහෙම කිව්වා නිසා අපිට අපිව නැති කරගන්න උවමනා වෙන්නේ නැහැ කියලා. අන්න එතනදී ඔයා හරි හයියි. ඔයාට ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ඔයා ඔයා විසින්ම නිර්මාණය කරගන්න ඕන නම් ඒ විදිහට. ඔයා නියමයි.
එහෙම මොන සැකන ට්‍රයි එකක් දෙන්න. හරිද? ඉතින් වෙලා සතටින් ඉන්න. හවස 2:00 වෙනාඩි 39යි.

0: හවස 2 විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තර මුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තර මුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
3: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
0: හවස 2 වෙනාඩි 46යි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිත වාට පොල් තෙල් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. පොල් තෙල් විතරක් නෙවෙයි, සමහර කෑම වර්ගවලට, සමහර බෙහෙත් වර්ගවලට උවමනා වෙන රට කජු, කජු සූර්යකාන්ත වටක, අබ, කොහොඹ, එඬරු, මේ දේවල් වලින් උනාතර තෙල් හදාගන්න පුළුවන්. ගෙදර වැඩවලට වගේම වාට ඕන නම් මේවා හදලා විකුණන්න උනත් වාට ආදායම් මාර්ගයකට පත් කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඩෝමා හෝම් ඔයිල් මේකේක සිංගල් පෙස් විදුලිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. දර්තාව අතුතින් පැට බෝතල් එකක් දෙක අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මිල වෙන රුපියල් 88,000. සම්පූර්ණ යාත්‍රිය මහතර තියෙන සුදු යකඩ වලින් නිසා ගෙවී යෑම අවමයි කියන විශ්වාසය තියාගන්නත් පුළුවන්. තෙල් වර්ගත් එක්ක අහිතකර ලෝහමය ද්‍රව්‍ය මික්ස් වෙලා අර අහිතකර රසායනික ද්‍රව්‍යයක් හැදෙයි කියලා එහෙම සැකයක් තියාගන්නත් එපා. එහෙම වෙන්නේ නැහැ. වැඩි විස්තරයක් කරතව දැනගන්න ඕනේ නම් ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන 0117 679 579 කෝල් එකක් ගන්නවද? නම නෙමෙයි, නම් දෙකයි කියන්න ඕනේද? 0117 679 579. මේ සින්දුවෙන් පස්සේ මං ඊටු මැසේජස් ටික කියන්න. හරි. 2

0: FM 93.7 Lakana Radio ITN
1: Havas dekhaye binati panas dekhaye velawa Aibowan mata pathi message ekak awilla thiyenu podi hetiyo tika mukoda karanne me dawasala rasna wede ne eda hondata wathura beela hama innone kattiya wathura bonna mataka na ne api hemotoma wage aba hema wenna epa වතුර බොන්න වතුරක පේන ලකින් තියාගන්න වකර හදිස්සියකට එලට යන්න වුණත් ඒ යන ගමන් මල්ලේ අනිවාර්යයෙන්ම වතුර බෝතලයක් අරගෙන යන්න හරිද එලේ පෙරමානන්ද නන්දලාල හේමපාල ජයතිස්ස සොමදාස කරුණාදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් ඔයාලව එකතු කරගන්න මම තින්නවා ශාමි වත්තේකමින් ශාමා මහාන ගමන්නේ වලස්සට මහානෝමට පේන විදිහට එකතු කරගන්න ඊට පස්සේ මේ කවුද මේ හයි ශාමී කොහොමද අදත් ඔයාව අහගෙන ඉන්නව ලස්සන සින්දුවක් අහමු කියලා බණ්ඩාරගමින් ප්‍රියා හයි ප්‍රියා සින්දුවක් අහන්න දෙන්නම් හයි මාතිනු චානු රත්තොටින් යන්න තැනක ඉන්න සෑමදානම යන්න සෑම දානේද ඔයාව එකතු කරගෙන වටේ සිද්ධ අහන්න දෙන්නම් හොඳ දිගටම අහගෙන ඉන්න සුබ සන්ධාවක් ශාමී අක්කා මමත් අවහගෙන ඉන්නේ සුජීව මතුරංග යටි අන්තරෙන් ගපු මැසේජ් එක සුබ දහවලක් ශාමී නංගේ කොහොමද ඔයාට බොලත් සිංහලෙන් ධාරා හයි ධාරා කී ධාරාවක් අහන්න දීලා තියෙන්නේ නේද මං බුලත් සිංහලෙන් අම්මා තාත්තා මලිලා දෙන්න නංගිලා දෙන්න පළවත්තෙන් මහත්ය රංග ඉනකෙවත් එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ තියෙන්නේ ඇත්තෙන්ම මේ ශාමී ගැණු ළමයාගේ නිවේදන භූමිකාව ෆ්‍රෙෂ් වයිබ් එකක් කියලා තියෙනවා. දලිප් සමරසිංහ මහත්මයා thank you. ආ නිව්සීලන්ඩ් වලින්ද නේද? මේ වෙලාවේ හෙට රෑ. ඒ වුණාට ඉතින් ඉති මලාගෙන ඉදි වලාගෙන වහවහන් ඉන්නවා. thank you. ඒ අතර මෙහෙම කමෙන්ට් එකක් දාපු කෙනාට මට ස්තුතියි කියලා කියන්න හිතුණා. මේ සින්දුව අහලා තව සින්දුවක් අහන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? 2:52 පුළුවන් වෙයිනේ. ආයෙත් Hehehe

0: দশম পাহা অনুতনায় দশম হাতা লাখান্ড রেডিও আইটিএন সেভে শ্রীলঙ্কা হান্ড
1: বিলাও পাসর তুনাই
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.

0: උඩින් හිටිය එනිසායගොල අපරාධ කලා එකගොල්ලඟ අවද තිබුණා එකගොල්ලඟ පාතාලයෝ හිටියා එකගොල්ල පාතාල හැටියට කටයුතු කරා පාතාලය ආරක්ෂා කළා මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරා මේ ඔක්කොම ඒගොල්ල කරමින් නීතියට උඩින් ඉඳරමින් කටයුතු කරා දැන් සාමූලෙම්ම වත්මන් ආණ්ඩුව ඒ තත්ත්වයන් වෙනස් කරලා දේශපාලඥයා නීතියට යටත් පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා නීතිය අවභාවිතා කරන ඉඩක් ලැබිලා නැහැ නීතියට යටත් විය යුතුයි මේ විපක්ෂය මේ රටට කරපු විනාශය වෙනස් කරලා රටේ ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් හොඳ වටපිටාවක් නිර්මාණය කරගන්න ඉතින් ආණ්ඩුවේ ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කිරීම වෙනුවෙන් නීතිය හරියට ක්‍රියාවට නගන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා ඉතින් අද විපක්ෂය කෙඳිරි ගානවා බෝධි පූජා තියෙනවා අඬනවා හිරේ යනවා පේනවා අවසානයේ මොකද වෙන්නේ හැංගිලා වෙස් බැන්දට එළිය නටන්න වෙනවා කියනවනේ මේ හැම කටයුත්තකින්ම අවසාන විපක්ෂයට එක පාරාවලල්ලක් හැටියට තමම්ම අමාරුවේ වැටෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ දන්න ඒගොල්ලෝ මේ රටට කරලා තියෙන අපරාධ මොනවද? මේ රටේ ඒ කරපු අපරාධ වලට මේ නීතිය හරියට පසිඳෙද්දී ඒවැ හිස්තන් තියෙනවා නම් ඒගොල්ලෝ හරි කැමති. නඩු ආන් නැතුව ඉන්නවා නම් ඒගොල්ලෝ හරි කැමති. නඩු කල්ල යනවා නම් ඒගොල්ලෝ හරි කැමති. ඒක අනිත් පැත්ත ක්‍රියාවට නැගෙනකොට ඒගොල්ලෝ ඒකට විරුද්ධව කටයුතු කරනවා, කෑ ගහනවා. ජනතාව තේරුම් ගත යුත්තේ මොකද්ද? විපක්ෂය අද බෝසෙයින් කලබල වෙලා තියෙන්නේ මුකුත් හින්දා නෙමෙයි. අපි හරියට ජනතාව දුන්නු වැඩි හරියට ජනතා අපේක්ෂා ඉෂ්ට කරන ආණ්ඩුවක් හැටියට කටයුතු කරන නිසා කියන කාරණාව ජනතාව තේරුම් ගත්තා නම් හරි කියලා අපි
1: හිතනවා. යුරෝපයේ බලපෑ ඇති අධික උෂ්ණත්වයෙන් සිදු මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා තිබෙනවා. මිය ගිය අය අතරින් බහුතරයක්ම වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයන්. තාප ආඝාතයේ ඇතිවීම හෝ හෘද වාහිනී සංකූලතා සහ ශ්වසන රෝග උග්‍රවීමෙන් මෙම මරණ සිදු ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. යුරෝපා රටවල 27ක ජාතික මරණ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම තොරතුරු හෙළිව තිබෙනවා. ප්‍රංශය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය සහ අනෙකුත් රටවල තාප තරංගවල උච්චතම අවස්ථාව බලපා තිබුණේ පසුගිය ජනි 22 වනදා සිට 28 වනදා දක්වා කාලය තුලයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු 4ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

කොච්චර බිසේ වෙලා හිටියත් හිත කොච්චර කලබල වෙලා තිබුණත් ඒ වගේ සිද්ධාවක් ඇහුනහම ඕනම කෙනෙක්ගේ හිත නිවෙනවා කියලා මම විශ්වාස කරන නිසා තමයි මේ වෙලාවට ඒ වගේ හිත නිවෙන සිද්ධාවක් අහන්න දුන්නේ. භාෂාව නොතේරුණාට හුඟක් දෙනෙක්ට ඒ සංගීතය හිත නිවා ගන්න ඉවහල් වෙනවා කියන කාරණාව ප්‍රත්‍යක්ෂයි. හරි, ඉස්රාලේ ඉඳලා අපිට අවහගෙන ඉන්නේ අපටත් සිද්ධාවක් ඕනේ කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ගිහන් ඔයාගේ මැසේජ් එක හැමදෙනාම එකතු කරගන්න කියලායි කියන්නේ. ස්තුතියි. ඔයාලුත් යාළුවෙක් දෙකටම අපි වහගෙන ඉන්න. ඊට පස්සේ ඔයාගේ නම මම දන්නේ නැහැ. අකට 107 නම එවන්න. ඊට පස්සේ කියන්න. නිශාන්ත වික්‍රමසිංහ පිළිමතලාවේ සිංදුවක් ඕනේ. බිරිඳ ප්‍රියන්ති පුතා යසින්ද දුව අමීෂව එකතු කරගන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ අක්කේ ඔන්න මමත් ආවා කියලා තියෙනවා. එතන මම සිකුරාදා යනකොට අන්තිම මොහොතේ ආවේ. මට වගේ නම කියන්නත් බැරි වුණා. මට දුක හිතුණා. යටි අන්තද සීපෝද ජනපදයේ ධනුෂ් දිදුරංගන චතනි අක්කවත් එකතු කරගන්න. මොකද ඉස්කෝලේ ගිහලා ආවිලා දූවලා ආවිලා මට මැසේජ් එකක් දානවා නේද? සිකුරාදා එක පොඩ්ඩක් පහ වුණා ඉතින්. ඔයාගේ මොකක් හරි වැඩක් ඉඳා. හරි. මේ කවුද මේ? ඔයා වහගෙන ඉද්දී ඔයා කියන සමහර දේවල් ජීවිතේට මාරම වටිනවා. ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. Thank you. උපුල් පන්වැල්ලෙන් උපු මැසේජ් එකයි කමෙන්ට් එකටයි දෙකටම ස්තුතියි. කියනවා ඔබ මේ ලෝකයේ තේරුම් ගන්නා තරමට ඔබ ඔබවම විනාශ කර ගනී. ඒ නිසා මෝඩයන් සතුටින් සිටින අතර බුද්ධිමත් මිනිසුන් තනිකමින් ජීවත් වෙනවා. ඒක හරි ලස්සනයි. මම ගායම සරයක් කියන්නද? කියන දේ හොඳට තේරුම් ගන්න බලන්න. ඔබ මේ ලෝකය තේරුම් ගන්න තරමට ඔබ ඔබවම විනාශ කර ගන්නවා. ඒ නිසා මෝඩයන් සතුටින් සිටින අතර බුද්ධිමත් මිනිසුන් තනිකමින් ජීවත් වෙනවා. ඒක නිසා හැමදේම අරසීට 100ක්ම තේරුම් ගන්න උත්සාහ නොකරන තරමට හොඳයි. ඊට පස්සේ මේ මැසේජ් එක ටික මැසේජ් එකක් වෙලා තියෙනවා තුෂාරේ. පොල්ගහවල ස්ටේෂන් එකේ සනාකේටස්ගේ ප්‍රසාද් සතටම හංග ඉන්නවා කියලා තේනවා. අහගෙන ඉන්න තරමට ආසහිතන වෙලාව ගෙවෙනවා නැතුවම දන්න. පපුවට දැනෙනවා තොටුමලු වනවතන. සැමදා එන්න සමටම සතුටක් රැගෙන කියලා පොල්ගහවලින් නමස්නාල දෙන්න වට මැසේජ් එකක් කියලා තියෙනවා. දැන් කවි ලියන්නත් පුළුවන් මං හින්දා. හරි, මේකවද මේ විභව විස්කම් එකේ සෞම්‍ය මාමාද තනියම වැඩ. එයාගේ ගෝලයා ප්‍රසන්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. හැමතම මැසේජ් කරනවා අයව ඔයාලා හොඳේ ඔයාලා ඒවා කියන්න නැහැ කියලා තියෙනවා. අද කීව නැත්නම් රේඩියෝ එකත් එක්ක පොළොය ගහනවා කියලා තියෙනවා. විපතක් එන්න යන්නේ සෞම්‍ය මාමා. ඒ කියන්නේ ඔය ප්‍රසන්න ගෝලය වෙන්නත් සමහර මැසේජ් එක එවලා ඇත්තේ. ඔයාලා කිව්වට මං එහෙම නොකියන්නේ නැහැ. කාට හරි මගහැරනා උනාට යම් මොහොතක මේ චාමි කවදාවත් ඔයාලගේ මැසේජස් මගහරින්නේ නැහැ. විශ්වාසයෙන් ඔන්න කිව්වේ රේඩියෝ එක පොලිය ගහන්න ඕනේ නෑ නේද? රේඩියෝ එක දූලි දෙන ටිකක් පිය දාලා ලස්සන තියන්න මම මැසේජ් එක කිව්වා. හරි, ලස්සන සින්දුවක් ඇහෙනානේ. ඉසිත පටන් ගන්නකම මම හරි කියන්නම් ඉතින් නේ. කම්මැලි නිහන් ඉඳනේ. 0.7 0.3 93.5 93.7ට ඔයාට හවස 4 වෙන කලින් මට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ අතරේ ලක්කන Facebook page එකේ ඔයාට පුළුවන් all time beats it charming අපි post එකක් තියනවා. තාම දැක්කේ නැත්නම් ඔය දන යන කුමටද කියලා ඔයාට හිතෙයි නේ. ඒක නිසා ගෙහෙලා ඒ post එක බලන්න, comment එකක් දාන්න, share කරන්නත් පුළුවන්. දැන් සෙද්ද පටන් ගන්නේ.

0: ඈතට ඇවිදගෙන ගිය පාරේ අය හිමීට හිමීට මෙහෙට එන්න. අවසු 3යි විනාඩි 19යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් ස්පොට් කලික සමාගම වෙතින් අදම 0667 6779

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ කරියද හරිය
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්
7: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
8: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
7: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට
8: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
6: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
0: evening drive with chamit and charu
6: sama anugrahaya
0: marksman samuha vyapare vithin genwa pita harina dan navanimawakin ena domasan tri wiketi miyantrika sadambara himikaru ekuwanna adumama tanna 01177979
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක්
0: හවස 3 වෙනාටේ 22

0: වන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
1: Radio ITN.
0: හවස 3යි වෙනාඩේ 22යි වෙලාව. හයි චාමි, මටත් දෙන්නකෝ ලස්සන සින්දුවක් කියලා මේ කුඩින් නදීක. ඔයා ලස්සන සින්දුවක් මට මතක් කරලා දීලා තිනවා, බලමු අපි ඒ සින්දු අහන්න බලමුහන. ඊට පස්සේ මේ කවුද මේ බටුවන් හේනේ සුරංගේ හස්බර් හිත්සිරේ එකතු කරගන්න ඉන්න ඕනේ හාද කියලා මට කියලා තියෙනවා. අලත් ඉවසීම කටුක වුණත් එහි අවසානය සමාව දීම මෝඩකමක් විදියට හේතුවත් එය තමන්ගේ හනසීම ගැනත් දෙනවා. නිහඬ වීම හිස් බවකින් යුක්ත වුණත් එය බොහෝ ප්‍රශ්නවලට හොඳම විසඳුම වෙනවා කියලා තව ලස්සන පෝස්ට් එකක් අපිත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. එවෙනම ස්තුතියි. සුබදවසක් ශාමී. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න පොහොර බාව සුරේෂ් රුක්මන්, අංජලි හෂෙන්, කවිඳු බතර ඇතුළු ලක්කඩෙන හැමෝම එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ කියන්නේ. හෙලෝ ශාමී, හයි, කොහොමද සති අන්තය ගෙවුවනේ කියලා තියෙනවා. බහරෙන් වලින් චන්දනකේ හැන්නදී, ජපානයෙන් දිල්ෂි ඔයවත් එකතු කරගන්නවා, තංගල්ලෙන් ශ්‍යාමා ජෝන්වත් එකතු කරගන්නවා. හරි, තැන්කියු මැසේජ් එකක් කිව්වට. ඊට පස්සේ මේ කවුද මේ සුන්දරත්වෙන් පිරුණු සුබ සන්ධ්‍යාවක් වේවා. ඇබර්ටින් දෙක අසංක සම්පත් පුතා ලොකුදෝනි යනුලි සමල්ලයා, ඉෂාරා වෙතානගේ බලන්තරින් අමිල, පොඩිදෝනි මෙසන්දි ශනාරා, ලසන්ති කුමාරි දුව ටැප්ලෝ, අශෝක සමන්ප්‍රිය, භාග්‍යා ලක්ෂිකා සෙව්වන්දි අමෝදේ දුව එකතු කරගන්න කියලා චිත්‍රා කවිරාජ් තමයි මැසේජ් එකවල තියෙන විදුලිපුරින්. කෙනෙකුට ආදර්ශමත් චරිතයක් වීමට අවශ්‍ය නම් පළමුව කුඩාම සමාජ ඒකකය වන තම නිවස තුළ ආදර්ශමත් චරිතය වන්න. එවිට ඔබට නිතදින්ම සමාජයට ආදර්ශයක් වීම කිසිවෙකුටවත් වළක්වන්න බැහැ කියලා තමයි ඒ පෝස්ට් එකේ එවලා තියෙන අදහස. ස්තුතියි වාට වටිනා අදහසක් අපිත් එක්ක ෂෙයා කරගත්තට. ඔය කතාවට මම එකඟයි. මොකද දැන් සමාජයේ තියෙන කුඩාම ඒකකය තමයි මේ පවුල කියලා කියන්නේ. පවුලක් අතරේ අම්මා තාත්තගේ බැඳීම, දරුවන්ගේ බැඳීම සමාජයට දරුවෙක් තිල්ල වෙන්න සෑහෙන දුරට බලපාන. උතනදී හිතන්නකෝ දරුවෙක් අතේ මොකක් හරි වැරද්දක් වුණා කියලානේ. එහෙම වුණාම දෙමව්පියෝ මම ඔබට යෝජනා කරන්නේ දරුවට මෙන්න මේ අදහස දෙන්න. කොයිම වෙලාවකවත් කියන්න එපා මේ මගේ දරුවා කිසිම වැරද්දක් කරන්නේ නැහැ කියලා. හැබැයි ආදරේ කියන්නේ ඒක නෙවෙයි. හැබැයි ඔබට මෙහෙම කියන්න පුළුවන්, එයා වැරද්දක් කරලා තියෙනවා නම් එයාව නෙවරන්න. ඔයා කරපු දේ වැරදි. හැබැයි ඔයාට හොඳ කෙනෙක් වෙන්න මම උදව් කරනවා කියලා. එහෙම වුණාම දරුවා වැරද්දක් උනේ ඒ වැරද්ද හදාගන්නේ කොහොමද කියලා, එහෙම නැතුව වැරද්දක් වුණා මා කමක් නැහැ එහෙම වෙනවා කියලා එයාට ඒක සාධාරණීකරණය කරන්න ඉඩක් දෙන්න එපා. වැරද්ද පොඩි තැනින්ම හදන්න පටන් ගන්න. පස්සේ හිරගෙදරදී කඳුළු හලන්න වෙන අම්මෙක් තාත්තෙක් වෙනවට උමනා වෙන්නේ නැහැ. 3:25

0: FM 93.7 Lakhana Radio ITN
1: Havasat tunai binati Visinavai

0: හවස 9 වෙනාට 39
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: බෙන්තවයි හතයි බෙන්දවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට මැසේජ් එකක් එවන්න කිව්වා වගේම තමයි මම කිව්වා නේද සහන වතාවක් ලක්කඩ Facebook page එකේ අපි post එකක් දෙනවා ඒක දැක්කද ගිහින් බලන්න comment එකක් දාන්න කියලා ඒකට සාහිම comment එකක් දාපු වටන සාධාරණයක් කරන්න බෑ නේද තරෝෂි බස්නායක හයි කොහොමද චාමි මැණිකේ කියලා comment එකක් දාලා තියෙනවා ඔව් මන් තමයි යතේ ශ්‍රවතාතරින් මතක් කරනවා අහගෙන ඉන්න තරමතා සහිතන ඔයා WhatsApp එකට දාපු message එක වේකට දාලා තිනා තුෂාරි අවහතරෙන් එකතු කරගම එකම එක එකම කවිය දසරයක් කියන්නේ මහපලකම PL ජේ ඔයා වතාතරින් එකතු කරගන්න ශ්‍රී කුමාර මහත්මේ ස්තුතියි comment එකට මල්ලිකා කුමාරි මහින්ද කුමාර ලස්සන හැන්දෑවට අපිත් එකතු වෙනවා කියලා තියෙනවා සතුටින් බාර ගන්නවම බලව සරසද එක්ස්ප්‍රෙස් එකේ ආලෝක කමලව එකතු කරගන්න සමීර දේශාන් ඔපොල් වජිර ප්‍රසන්න ස්තුතියගේ comment එකට සෙල්ෆනාඩෝ ඔයාවත් එකතු කරගන්න දහරා එස් ජයසිංහ සුබ දවසක් වේවා ඔයාට විශ්ව විහඟ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කටනායක චෙෆ් එකෙන් දලිප් සමර්සිංහ මහත්මයා ස්තුතියි ෆ්‍රෙෂ් වයිබ් එකක් තියෙනවා කියලා තියෙන ප්‍රෝග්‍රෑම් එකේ ඒකට මගේ ආදරය හලාවතින් තුෂාරි ඔයත් කමෙන්ට් එකක් දාලා තියෙනවා නිසංසලා කුමුදුනේ ස්තුතියි අසංග ෆර්නෑන්ඩෝ සුබ සතියක් වේවා ඔයාටත් සුජීව මදුරංග අහගෙන ඉන්නේ හොඳද කියලා අහලා තියෙනවා හරි අහගෙන ඉන්න දිකටම තව වෙලාව පොට්ටයි තියෙන්නේ එතකොට කාගේ නමත මට මග ඇරුණේ ප්‍රසාද් රාජපක්ෂ කසුනා ගහවත්ත සජීව ප්‍රියදර්ශන තව කවුද ඉන්නේ ඔක්කොම කිව්වනේ නිශාන්ත වික්‍රමසිංහ ඔක්කොම නම මතක් කරා Thank you. ඊට පස්සේ ආයි මං යන්නම් text messages පැත්තට WhatsApp එක පැත්තෙ මෙච්චර වෙලා හිටියේ. සුබ දවසක් වේවා. මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල මේ දිනේ ගම උපනන්ද වගේ message එක. චාමි මිනිස්සු ළඟ ඉවසීම කෙන්තේ තිබුණට වැඩක් නැහැ. ඒ ගැන පුරුද්දක් නැත්නම් කියලා. නුවරෙන් සංජීව මට message එකක් එවලා කියලා තියෙනවා. ඒ ගැන කියන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ඉවසීම කෙන්දේ තිබුණාට වැඩක් නැහැ ඒක පුරුද්දක් විදියට පවත්වාගෙන ගිය නැත්නම් නේද? ඒ කියන්නේ ඉවසීම මේ වෙලාවේ තිබිලා තව ටිකක් වෙලාවකින් කේන්ති ගිය වෙලාවක ඉවසීම නැති වෙලා යනවා නම් ඒක වැඩක් නැහැ. එහෙම නැතුව ඉවසීම පුරුද්දක් විදියට තියාගන්න කියලා තමයි මතක් කරලා දෙන්නේ ඒක ඇත්ත. චාමි මොකද කියලා අහලා තියෙනවා කවුද මේ? දොමින්දනේ නම එවලත් නැහැ. ඒකත් කරගන්න. ගුණසිරි කොල්හස්සගේ උපාලේ පාත්මිනි උදේ කුමාර වසන්ත සමුන් අතුල නෙලන්ති සමිත ඉන්ද්‍රලතා දිමුතු අපිවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ මේ ලස්සන සින්දුව කාලෙකට පස්සේ අහන්න දෙන්න ඕනේ කියලා මටත් මතක් වුණා අහන් ඉනකොට වරත් මතක හිතේ ඔයා මේ සින්දුව කොච්චර ආදරේද කියලා ඔය අතර කීප දෙනෙක් ඉඳේ මේ සින්දුවත මුල් වතාවට අහන අහන්න බලන්න කේසුදු කොච්චර රහයිද කියලා තොරයි විනාඩි කීයක් කියලා කියවද 37යි

0: 93.5 FM 93.7 Lakhana Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: හවස 9:46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: ලකන රේඩියෝ ITN
1: හවස 9:46 වෙලාව මම හන දුන්නනේ නෙත සලා හමු වෙලා සුසුමකින් වෙන්නුනා හිරු මැකේයයි මේ සිදු හන් ඉඳලා අතීතයට ඇදිලා ගියා කියලා ශ්‍යාම මතයි මැසේජ් එකක් කියලා තියෙනවා. ඒක ඇත්ත නේද? සමහර සිංදු අතුල අපි ජීවත් වෙන පටන් ගන්න අවස්ථා තියෙනවානේ. ඒක නිසා මට සතුටුයි මම ඔයාව අතීතයට එකතු කරන් ගිහිලා එකගෙන තාවනේ දැන් මේ මොහොතේ ඉන්නේ. චාමි ඔයාව අහගෙන ඉන්නේ ලස්සන සිද්ධාක් කරන්නේ තරු වැල්ල වයින් එපු මැසේජ් එක. ටොන් ගණන් අතීතයේ ගෙවනාට ගාත්‍රා ජීවිතයේ මහසයුරේ කරපු රජු යාත්‍රා කඳුළු තලි උර උරා දුක බදන නේත්‍රා දරුවන්ට ගෙන දෙන්න ආදරය පාත්‍රා ඉතින් හිතවත මහ පොළව එක්ක හරි පොර බදේ තාත්තා ලස්සන පෝස්ට් එකක් මට මතකයි. කවුරු හරි මීට කලින් දවසක මේ මගේ පෝස්ට් එකක් එවලා තිබුණා මගේ මතකයේ තියෙනවා. ආදරණීය ලක්කඩ ආයුෂ බොහෝ වේවා. පොල්ගහවලේ රුවන් සාගර දෝනි හසදරා සමගින් සුරේකා රේනු ඔයාගේ මැසේජ් එක මගේ අතින් මිස් වුණාද? ඒක සීන් වෙලා තිබුණාද? මම හිතන්නේ ඒක මිස් වුණා තමයි. මට මතකයි මේ පෝස්ට් එක තිබුණා මට කියන්න බැරි වුණා කියලා. සමා වෙන්න හිත රිදුනද ඔයාගේ? හිතලා කරපු වැරද්දක් නෙවෙයි වතේ. Thank you. අයි මැසේජ් එක දාලා තියෙනවා. මගේ එක කියන්නේ නැහැ නේ මම අමතක කළාද කියලා. නෑ නෑ අමතකුනේ නෑ මට පොඩ්ඩක් මිස් වුණා ඔයාව. කියනවා මිනිස්සුන්ගේ දුකේදී ඔවුන්ට පිහිට වෙන්න නමුත් ඔවුන්ගේ කපටි කම්පලදී ඔබ බුද්ධිමත් වෙන්න කියලා. ඒක ටිකක් අමාරුයි. හොඳ මිනිස්සුන්ට කපටි වෙනවා කියන එක පුරුදු වෙන්න වෙනවා. හරි. ඉලේකා බණ්ඩාර ඔයාගේ මැසේජ් එක. මහත්තයා ලසන්ත සංජීව ලක්වේන සස්මින් ගෙතමින් ජනුකී හැමෝම එකතු කරගන්නෝ පූගුඩින් තමයි මැසේජ් එක. අද බර්ත්ඩේ එක හෂිනි දුවටත් නුවන්ටත් සුබ පතනවා කියලා තියෙනවා. හැපි බර්ත්ඩේ හැමදාම සතුටින් ඉඳලා දෙන්න කියලා අපි ආතරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ අතරේ කෙනෙක් මැසේජ් එකක් කියවලා තිබුණා මේ සින්දු අහන්න ඕනේ කියලා. මට ඒක නම් නමහා ගන්න පුළුවන් නේද? බෑ. සිද්ධ හන්න දෙන්නම්කෝ.

0: Lakhana Radio ITN.
1: Havasa to nai venati hatare sayae velawa. Ratnapure Tamara Kumar message ekak mata hina giya kiyannuko. E aadare wenuwen. Oyawa ekathu karaganna. Hondada? Nella Mahara Rohini fashion ekek hamada nama wenuwen sinduwak denna puluwan da kiyala ahala thiyen. අනිවාර්යෙන් අහන්න දෙන්නම්. වැයඟට අපිටත් සින්දුවක් ඕනේ. දීපා දුව චතෝ පුතා මදෝ මහත්තයා සුදත් එකතු කරගත්ත ඔනේ පැත්තෙන් චතෝ මතක් කළා කියලා කියන්න. අකි හැමදාම වැඩ කරන ගමන් වගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තේනවා. අතුරු ගිරියෙන් ලක්ෂණ අපි සින්දුවක් අහමු. Thank you. ශාමියාට කොහොමද මාත් ඉන්නවා. චන්දි මහවත පස්සාලෙන් හයි කොහොමද? හෙට කවියක් එවන්න. අද බිසිනියෝ. සේරුවවිල පැත්තරත් යනවා කෙටිය සමරසිංහ පවුලේ හැමෝමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක් ශාමිනාගේ ලස්සන සින්දුකට අපිත් ඉන්නවා. හොරණින් ඉනෝකා උපාලේ දුව සිතුව එකතු කරගත්ත. ඔකේ අපිත් ඉන්නවා මලිත් එක්ස්ටෝ එකේ හබරකඩ ෂොප් එකෙන් අපිවත් එකතු කරගන්න කියලා තියෙන්නේ. මලිත් ඔයාවෙන්නදී මැසේජ් එක ගෙවලා තියෙන නේද? සඳුන් හන්සින් නිසල් මලිත ලහෙරු අරෝෂව එකතු කරගන්නවා. ප්‍රෝග්‍රෑම් එකේ ටයිම් එක තව ටිකක් වැඩි කරගන්න කොකෙල. ස්තූතියාගේ ආදරණීය කමෙන්ට් එකට. මම නම හොයනවා කොතන නම තියෙන්නේ කියලා. ෆැමිලි එකේ හැමෝමමයි. සුමුදු, රසාංජලි, හිමයන්ජලි, හන්සලි, සත්සරණී, දිලිනි, සදානේ, ජනනි එක්ක 2027 ඕලෙවල් ලියන හැමෝම එකතු කරගන්න කියලා අනු තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. Thank you. හරි. ඒකට මට උත්තර ගොඩක් තියෙනවා. ඒකට මම කිසිම උත්තරයක් නොදී සින්දුවක් අහන්න යන්න කලින් ලස්සන පෝස්ට් එකක් එවලා තිබුණා තුෂාරි. රිදෙන රිදෙන සරයට අඩන්න ඇස්සට මොහොදක් නැහැ. හෝරලා හෝරලා දේලම හදවතේලේ කලදක් නැහැ. හෝල්ලනවයි විදවනවයි ඇරෙන්ට හරියට කන්නත් බෑ. රෑවෙනවා එළිවෙනවා විතරයි. අන්තිමට නින්දත් නැහැ. අනේ ඵලයන් ප්‍රේමේ යන්න ඉරෙන ඉරෙන ගානට මහන්න මේ හිත රෙද්දක් ඈ. එනිත් මානි ලස්සන බලන්න නේද? එහෙම ලිනා ඇත්තිනා. හරි. ඒ සින්දුව නෑ අදහසත් එක්ක මේ සින්දුව පෑහෙන්නේ නෑ. මේ සින්දුවේ ආදරය පිරීලා අහලෙ මුකම් 3:48.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Lakhanda Radio ITN
1: Havasatunai Venati Panasatarai Velava Chami Make message at Kiana Matagani Nakila Pitigala Burlu Hene Susanta Sampato message Kakavalatiano Avatri Negutukaragano ඔයාගේ කටහඬට සොමේ මාමට හිත ගැහෙලා කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. අර රේඩියෝ එක පොළවේ ගහන්න හදුවා ඔයාලගේ කට්ටිය නේද? කාරිනා එහෙම හරි කමන්නේ හන් ඉන්න. හෙට තාම හෙටත් මැසේජ් එකක් එවන්න. ඒකයි වට වෙන්න ඕනේ. එතකොට මේ මොකද්ද මේ කියන්නේ? අපිවත් සෙන්දුවකට එකතු කර ගන්න අලව කොහලානේ ජයකලනී උපාල චිත්‍රානේ මාදව කසුන් ඇතුළු ලක්කනාන හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. රංජේ තුෂාරේ එතකොට සුරේක බලයයි අපි කළුද අපිව කියන්නේද කියලා නෑ ඔයාලකෝම ආදරෙන් මම මතක් කරනවා නම් කීනොකි කිව්වම හැමෝම එකතු වෙනවන නේද? යන්න කලින් මට මේක කියන්න ඕනේ. හරිද? අපි හැමෝම මිනිස්සු. අපි හැමෝටම දුක සතුට මේ හැමදේම ඒ දුක දැනෙන තැන්වලදී සතුට හිතෙන තැන් සතුට විඳපු තැන් මතක් කරගන්න. දුකක් ආවම දුක දුක දුක දුක මත්තම ඉස්සරහට යන්න එපා. එතකොට දුක හිතන දේවල්ම විතරයි හිතෙන්නේ. එහෙම දුක හිතුණත් කාට හරි කියලා හිත සහල්ලු කරගන්න. එහෙම නැත්තම් ලියන්න. ඔයා කොයිම වෙලාවක දේවල් තීරණය කරන්න එපා. ජීවිතේ අතල්ලා යන්න. ජීවිතේ ඔයාට විතරක් අයිති නැහැ. ඔයා ආදරෙන් හදපු වඩපු වගේ අම්මටයි තාත්තටයි, ඔයා ආදරෙන් බලා ගන්න වගේ ස්වාමි පුරුෂයාට බිරිඳට, ඔයාගේ ආදරණීය දරුවන්ට ඔයා අයිති. ඒක නිසා තමන්ට හිමි නැති තමන්ගේ ජීවිතේ ලස්සනද බලා ගන්න. ගිහින් එන්න දැන. අපි අපව මුන්නේ ගහන්නේ හෙට දවල් 1ට. එතික පොලිස්සම දෙන්න ඕනේ. මම චාමිකා මොනජි. ගිහින් එන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය

0: තිබෙනවා. මෙම නඩුවාද කැඳු අවස්ථාවේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. ඔහුගේ නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායක ආසනීප තත්වයකින් පසු වන අතර ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ස්පාඤ්ඤයේ ලැබුගිනි හේතුවෙන් සිදු 13 මරණයද වාර්තා වනවා. ඒ වයස අවුරුදු 93 වන බ්‍රිතාන්‍ය කාන්තාවක්. පසුගිය බ්‍රහස්පතින්දා සිට ස්පාඤ්ඤයේ ගිනිකොන දිග අල්මේරියා පළාත හරහා පැතිර යන ලැබුගිනි වලින් තුවාල ලැබූ කාන්තාවක් මෙලෙස මිය ගොස් තිබෙනවා. ගෙන්නට හසුව රෝහල් ගත කළ 8 දිනක අතරයි ඇය සිට තිබෙන්නේ. ඇන්ඩලූසියානු ප්‍රාදේශීය රජයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇගේ ශරීරයෙන් 20% පිළිසුම් තුවාල තිබූ බවයි. ගින්න හේතුවෙන් ලොස් ග්ලැඩෝස් මහනගර සභාවට අයත් හෙක්ටයාර 7000කට වඩා විනාශ වුණා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

0: නාම අනුග්‍රහය
1: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට ආරණ දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779579
2: විජය තුන පහ කරියද හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: මම නම් දැන් මාරම රිලැක්ස්
6: උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය

0: අවසන් හතරයි විනාඩි 10යි වෙලාව. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් චාරෝ.
1: සුබ සන්ධ්‍යාවක්. කොහමද?
0: හොඳින් ඉන්නවා, හොඳින් ඉන්නවා. සතියන්තයක් ගත කළා නේද?
1: හහ්.
0: නිවාඩු දවස් දෙකක් නිදහසේ ඉඳලා.
1: ඔව්.
0: ආයිමත්
1: කංකරච්චලේ යහන්න
0: ආවා ඉතින්. කංකරච්චලේ යහන්න ඇවිල්ලා තියෙන්නේ.
1: ඕකේ.
0: ඉතින් සතියන්තේ කොහමද?
1: හොඳයි යන්නේ. ඉතින් ඕක ගෙවුණා ඉතින් තේරෙන්නේ නැහැ නේ.
0: ගෙවිලා යනවා දන්නේ නැහැ නේද?
1: ඔව්. ඒ නිසා එක වැඩි ස්පෙෂල් ගතියක්
0: නැහැ. අයියෝ, ආයි සඳුද කියලා තමයි එන්නේ නේද?
1: ඔව්.
0: ඒ සායිම සඳුදක් ඇවිල්ලා. හා සඳුදා කියන එක නැහැ කියලා හිතාගෙන ඉන්නවනම් හරි නේද?
1: එහෙම බෑනේ ඉතින්.
0: බෑනේ ඉතින් කෙනවනේ අපි නොදන්නවද?
1: කෙනවනේ, ඒකනේ.
0: දැන් අපි ඔය මේ සමහර වෙලාවට අපේ ජීවිත ඇතුලේ අපි වටිනාකම් බලෙන් හොයාගන්න යන වෙලාවල් තියෙනවා.
1: අපිටද?
0: අපිට.
1: ඔකේ.
0: කියන්නේ අපි අපිටම වටිනාකම් ගලප ගන්න හදනවා. වටිනාකම් ගලප ගන්න එක හොඳයි.
1: හා
0: වටිනාකම් තමන්ගේ ඇතුලේ හදාගන්න එක හොඳයි.
1: හොඳයි.
0: හැබැයි වෙන මිනිස්සුෙක්ගෙන් වටිනාකම් බලෙන් ලබා ගන්න ට්‍රයි කරන්න එපා.
1: එහෙම කරන්න ගිහලා නේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ.
0: එහෙම වෙන්න ගියෝතින් අපි හති වැටෙනවා.
1: හා හා.
0: අපිට වැඩ කරගන්න බෑ.
1: ඔව්.
0: බලෙන් වටිනාකම් අපිට අරගන්න ගියෝතින් කාගෙන්වත්. වටිනාකම් කියනවා අපි ඇතුලේ හැදිලා.
1: ඔව්.
0: එළියෙන් අපිට ඒව අගේ කිරීම ලැබෙන්න ඕන. ඔටෝ එන්න ඕන. ෂාමරව අරයා වැඩේ ගොඩ දාගන්න. කියවයි නේද? යා ෂෝක්.
1: ඒ මනුස්සය හරි හොඳ මනුස්සෙක්.
0: හරි හොඳ මනුස්සෙක්. හැමෝටම උදව් කරන කෙනෙක්. හරි ලස්සනට කතා කරනවා.
1: ඕකේ.
0: අපේ හිත සනසනවා.
1: අම්මේ.
0: අපිට සින්දු දෙනවා.
1: ආහ.
0: එහෙම කියලා එළියෙන් බලන කෙනා
1: ඔව්.
0: අනිත් කෙනාට වටිනාකම් දෙන්න ඕන. හිතලා දෙන්න ඕන. යා හිතිලා යාට හිතිලා දෙන්න ඕන.
1: නෑ මාව මෙච්චරක් වටිනවා නේ කියාගෙන ගින් හරියන්නේ
0: නෑ. අපි බලෙන් වටිනාකම් හදාගන්න ගියෝතින් අපි හති වැටෙනවා.
1: ඔව්.
0: ඉන්න තැනනුත් පහළට වැටෙනවා.
1: හහ.
0: එහෙම වටිනාකම් බලෙන් හදාගන්න ගියපු මිනිස්සුන්ට හොඳම උදාහරණ පෞගේ කාලේ තියෙනවා නේද? අපිට සමාජයෙන් ගන්න උන් තරම් දේවල් තියෙනවා. ඒක නිසා මේ බලෙන් වටිනාකම් හදාගන්න යන්නේ නැතුව පුළුවන් තරම් තමන්ගේ වටිනාකම වැඩි වෙන විදිහට වැඩ කරන්න. එතකොට ඉබේම මාට වටිනාකම් ලැබෙන්න
1: පටන් ගන්නවා. අනිත් මිනිස්සු වටිනාකම දෙනවයි කියලා ඔය සද්ද නොකර ඉඳලා හරියන්නේ නැහැ.
0: ඔව්, සද්ද නොකර ඉඳලා හරියන්නේ නැහැ. වටිනාකම් ලැබෙන්න නම් අපි සද්ද කරන්න ඕන.
1: හැබැයි
0: අපි වටිනාකම් හදාගෙන.
1: ඔව්.
0: මම මේ වගේ පොරක් කියලා.
1: හරි.
0: මම මේ වගේ මිනිස්සෙක් කියලා.
1: හහ්.
0: සමාජයට පේන්න ඉන්න ඕන.
1: ඔව්.
0: හැබැයි ඒක මම මේ අපිට බොඩිගාඩ්ලා හදාගෙන.
1: රයිට්. මව ගන්න එපා.
0: ඈ බොඩිගාඩ්ලා හදාගෙන ලොකු ලොකු වාහන වලින් බැහැලා.
1: ඕකේ.
0: එහෙම බෑ ඉතින් වටිනාකම.
1: එහෙම කියොත් වටිනාකම නැතරම නැති වෙනවා.
0: ඔව්. එහෙම නැත්තම් තව කෙනෙක්ට මං හොඳ කෙනෙක්.
1: ඕකේ.
0: මට පුළුවන් මේ දේවල් කරන්න කියලා. නිකන් කියලා.
1: ඔව්.
0: එහෙම වටිනාකම් ගන්න බෑ. වටිනාකම් ලැබෙන්න ඕන තමන්ගේ.
1: ඔව්.
0: වටපිටාවෙන් ඉබේම ලැබෙන්න.
1: ෂෝදාන්න එපා.
0: ෂෝදාන්න එපා.
1: හා.
0: වටිනාකම් හදාගන්න. ඒකදා වෙන්න ඕන. 4 විනාඩි 13 වෙනව ලස්ස සිඳුවක් අහන අතරෙම ඔයාලට મેસેජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා.
1: WhatsApp එකට મેસેජ් එකක් දාන්න මේ සතියේ වැඩ ටික අපි පටන් ගමු. 0703 93 5 93 7 0703 93 5 93 7 ට ඔයාගේ WhatsApp મેસેජ් එක මේ පැත්තේ එවන්න.

0: මාසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: හතරයි විනාඩි 23යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ලෝකෙ හැරි ඉක්මනට වේගවත්ව අපිව අමුතු දේවල් වලින් සම්තෘප්ත කරනවානේ. කියන්නේ අපි හිතන්න බැරි සමහර දේවල් වලින් අපිව පුදුමයට පත් කරනවා. සමහර වෙලාවට අපි හැමදාම කතා කරනවා
1: ලෝකෙ ඉස්සරහට යනවා.
0: ඉස්සරහට යනවා තල්ලු වෙලා. අපි සමහර වෙලාවට එකම තැන හිටියට.
1: ඒක වෙනම
0: කතාවක්. දැන් අපි යාන්ත්‍රීකරණය වෙලා කියලා අපිට වෙලාවකට හිතෙනවනේ. යාන්ත්‍රෙක්කම ගනුදෙනු කරනවා, වැඩ කරනවා. මැෂින් වගේ තමයි අපේ ජීවිතත්. අපිට අපේ තියෙන හැඟීම් බෙදා හදා ගන්න, සතුට දුක බෙදා හදා ගන්න අපිට වෙලාවක් නැති වෙන තරමටම අපි මැෂින් වගේ වැඩ කරන්න පටන් අරන්.
1: බිසි අපි ඒ තරමට.
0: බිසි වෙලා තියෙන්නේ. මොකද සල්ලි පස්සේ දුවන්න වෙලා තියෙන්නේ, ආර්ථිකය පස්සේ දුවන්න වෙලා තියෙන්නේ. එදිනදා වැටික් කර ගන්න ඕන සල්ලි ටික හොයා ගන්න.
1: ඉතින් අර දේවල් වලට වෙලාවක් නැහැ අපිට.
0: ඒ දේවල් වලට වෙලාවක් නැහැ. හැබැයි ඕකේ අතුරු ප්‍රතිඵලය වෙන්නේ අපි වයසට යනකොට අපි තනි වෙනවා. කියන්නේ අපිට කතා කරන්නවත් කෙනෙක් නැති වෙන, හිතවතේ යාළුවෙක් මිත්‍රයෙක් නැති වෙනි තරමට අපි හරි හුදකලා චරිත වෙනවා.
1: අපි අසරණ වෙලා වගේ
0: හිතට දැනෙනවා බුදුහාමුදුරනේ කියලා තමයි කියන්නේ. එහෙම වෙන එක නවත්තන්න දැන් අපි යන්ත්‍ර විදියට යනවා නම් ඉස්සරහට යන්ත්‍ර වලින්ම වැඩ ගන්න ඕන කියලා චීනයේ හිතලා තියෙනවා. දැන් එයාලා ඒ විදියට කල්පනා කරලා එයාලා අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. පාළුව තනිකම මකන රොබෝවරු නිෂ්පාදනය කරන්න පටන් ගන්න
1: තියෙනවා. හරි සතුටු ඇතිනේ.
0: පිරිමිලමයිට නේ මේක. ඉතින් කාන්තාවොන්ට ප්‍රශ්නයක් නෑ. ගෑනු ළමයෙක් විතරක් නෙමෙයි, රොබෝ කෙනෙක්. එතකොට යාගින් මේ තනිකම පාළුව මැකින විදියට යා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඉතින් ඒක ලෝකයේ ලොකු විප්ලවීය රොබෝවරෙක් විදියට, මානව රූපී රොබෝවරෙක් විදියට, නිර්මාණයක් විදියට තමයි ලෝකයට හඳුන්වා දෙනවා කියලා කියන්නේ. ඉතින් චීනයේ මේ වැඩේ ගැන හිතලා තියෙන විශේෂයෙන්ම අර අපි කලින් කිව්ව වගේ මේ යාන්ත්‍රීකරණය වෙච්ච මිනිසුන්ට තමන්ගේ ඇඟීම් දැනීම් එක්ක ගත කරන්න මනුස්සයෙක් නැතුව තනිකම පාළුවා එක්ක හිරවෙච්ච වෙලාවට අන්න ඒ වෙනුවෙන් තමයි මේක නිර්මාණය කරා කියලා කියන්නේ.
1: එයා ළඟ ඉන්නවා එතකොට.
0: ඔව්, සංවාදවල දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ආදරය ප්‍රකාශ කරන්න පුළුවන්. මේ වගේ ලොකු ගොඩක් කාරණා මෙයා ඇතුලේ තියෙනවා.
1: දුක බෙදා ගන්න පුළුවන්ද?
0: දුක බෙදා ගන්න පුළුවන්. හැබැයි එක විශේෂත්වයක් තියෙනවා.
1: මොකද්ද?
0: මෙයා ඔයාට විරුද්ධ වෙන්නේ
1: නැහැ. නෑ, මං කියන්නේ මොකද කියනවා.
0: ඕන දෙයකට ඕකේ.
1: එකඟයි.
0: අන්න ඒ වගේ රොබෝ.
1: ඒක වටින්නේ නේද?
0: කියන්නේ මේ ලෝකේ නෑ එහෙම මිනිස්සෙක් නම් හොයන්න බෑනේ.
1: ඒ නිසා රොබෝ කෙනෙක් හොයලා තින්නේ.
0: ඒ නිසා දැන් රොබෝ කෙනෙක් කියන්නේ අපි කියන දෙයට එකඟ වෙන මිනිස්සු.
1: හා.
0: මොන දේ?
1: මේ
0: කියන්නේ අපි
1: රටේ තියා ලෝකෙත් නෑනේ
0: කියන අපි කියන හැම දෙයකටම කෙඟ වෙන මිනිස්සු නෑනේ.
1: නෑනේ.
0: ඒක නිසා දැන් මෙයා එහෙම නෑ. අපි කියන දේවල් වලට විරුද්ධ වෙන්නේ නෑලු.
1: හරි.
0: ඒක තමයි මෙයාගේ තියෙන සුවිශේෂී බව. ඉතින් වාටත් පුළුවන් ඕනනම් ඉස්සරහට ගෙන්න ගන්න ඩොලර් මං හිතන්නේ
1: 10,600 145,000
0: අතර තියෙන්නේ. ඒ වගේ මුදලකට ලෝකයට දැන් හඳුනා දෙනවා කියලා කියනවා. ට්‍රයි කරලා බලන්න පුළුවන් අනාගතයේ දවසක.
1: එහෙනම් අපි කියන දේවල් වලට එකඟ අයත් හම්බුණා.
0: අපි කියන දේවල් වලට එකඟ මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවද?
1: ඉන්නවා දැන්.
0: රොබෝ කෙනෙක් හරි. රයිට්, අපි විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන. විජේ නිෂ්පාදන රසට කැම වෙලක් හදාගන්න ඔයා කැමති නම්, හදාගන්න රස කැම වෙල හැමෝම එක්ක රසට කන්න කැමති නම් අන්න ඒකට ගන්න ඕන විජේ නිෂ්පාදන.
1: තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපි අතට එන්නේ. එනිසා ඔයාට කියන්නේ වගේ කැම ටික රස කරගන්න, ගුණ කරගන්න, මේ හැමදේටම විජේ නිෂ්පාදන එකතු කරගන්න කියලා. ළඟම වෙනසලින් සුපිරි වෙනසලින් ඔයාට පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: අපි හරි කැමති අපිට ඉක්මන්ට වැඩ ටික කරගන්න පුළුවන් නේද? ඕනම දෙයක් කරන්න ගියාට පස්සේ අපි ඉස්සෙල්ලම බලන්නේ රස තියාදු වෙන්නේ නැතුව වැඩ ටික ඉවර කරගන්න පුළුවන්ද කියන එක නේද? අපි කොතෙන්ට ගියත් එහෙමනේ.
1: බලන් ඉන්න පුරුදු නැහැ නේ අපිට.
0: වාහනේ සර්විස් කරන්න ගියත්, බැංකුවකට ගියත්, කොතෙන්ට ගියත් අපි බලන්නේ ඉක්මන්ට වැඩ ටික ඉවර කරගන්න. ඉතින් හදිස්සියකට ණයක් ගන්න ගියාට පස්සේ
1: කීයක් තැන් වලට යන්න දානේ අපිට?
0: කීයක් තැන් වලට යන්නද? රත්තරන් බඩුවක් උකස් කළා. හදිස්සියකට ණයක් ගන්න කියලා යනවා.
1: කොළ 10ක්ම දෙනවා.
0: යන්නේ හදිසියට. අන්තිමට හදිසිය පැත්තකින් තියලා
1: අර වැඩේ කරලා ඉන්නවනේ ඔක්කොටම කලින්.
0: ඔක්කොටම කලින් අර මොකක් හරි බලාගෙන ඉන්න ඕනේ. යාළගේ ඔක්කොම වැඩ ටික බලාගෙන ඉන්න ඕනේ අපි සල්ලි ගන්න. එහෙම නැතුව හරි පහසුවෙන් ඔයාට රත්තරන් බඩු ටික උකස් කරලා ණයක් ගන්න ඕන කියලා හිතන වෙලාවට
1: හරි
0: ලොකු මුදලක් ඔයාගේ රත්තරන් බඩුවට ලබා ගන්න සහ විශ්වාසනීය බව රැකෙන විදියට රස්තියාදුවක් නැතුව
1: ඔයාගේ
0: මුදල ලබා ගන්න හොඳම තැනක් තමයි පල්ලිය කුරුගේ රන් අය කියලා කියන්නේ. ඉතින් දශක ගණනාවක් තිස්සේ පාරිභෝගිකයන් විශ්වාසය රැගපු ආයතනයක් විදියට මේ වෙනකොට යාලා ලොකු ලොකු වාසි ගොඩක් අරගෙන අවිලා තියෙනවා.
1: ඉතින් දැන් ඔයාලට එහෙම හි රස්තියාදුවක් නැතුව ඉක්මනින් අතර සල්ලි ගන්න වගේම රන් පවුමට උපරිම මුදල දෙන එකම තැන තමයි ඔයාට විශ්වාසයෙන් යන්න පුළුවන් පල්ලිය ගුරුගේ රණ්ණය මධ්‍යස්ථානය කියලා කියන්නේ. දැන් ශාඛා තිනෝ දෙවිනු පුරාම 24ක් ඔයාට යන්න පුළුවන්කම තියෙන විශ්වාසයෙන් ඔයාගේ රණ්ණයට උපරිම ඔයාට මුදල ලැබෙනවා වගේම ඔයාට ගෙවා ගන්න ඉක්මනින් කරදර වෙන දෙයක් නැහැ. මාස 14කටත් වඩා කාලයක් දෙන ඔයාට මේක ගෙවා ගන්න නිම කරන්න බේර ගන්න. ඉතින් ඒ නිසා ඔයාට යන්න පුළුවන්කම තියෙනවා පල්ලිය ගුරුගේ රණ්ණය මධ්‍යස්ථානයට. වැඩි විස්තර දැනගන්න කතා කරන්නත් අවස්ථාව තියෙනවා 011 250 97 76 කියන නම්බරකට කෝල් කරලා පල්ලිය ගුරුගේ රණ්ණය සේවාවත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා.
0: සතිය දවස් 7ම විවෘතයි. ඒ නිසා ඕන වෙලාවක ගිහිල්ලා හදිස්සියකට මුදල් ගන්නව නම් පල්ලිය ගුරුගේ රණ්ණය තමයි. 4:28 වෙලාව වාගේ මැසේජ් එක එවන්න
1: 07 03 93 5 93 7

0: Lakhanda Radio ITN. Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
2: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
1: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
2: ඔබගේ ජීවිත කාලයත් දෙක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
1: නොවිනස්වන රසවත්ම රසය.
2: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
1: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

0: Miracolo Train.
1: හැමෝම මේකම රේස් එකට වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් ද රෝඩිස් වර්ස්
3: ලකන්ඩ රේඩියෝ ITN

0: අපි ගනුදෙනු කරන්න ගියාට පස්සේ ගොඩක් වෙලාවට අපිට වරදින දෙයක් තමයි හිතවත් කමයි ගනුදෙනුවයි ඇඳගත්තට පස්සේ ගොඩක් වෙලාවට අපිට පාඩු වෙන වෙලාවල් තියෙනවා. කියන්නේ හිතවත් කමට ඉල්ලනෝ ලොකු මුදලක් මෙහෙම මෙහෙම කරමු කියලා. පස්සේදී මිනිහා හොයා ගන්නත් නැහැ.
1: ගනුදෙනු වලදී හිතවත් කම් නැහැ මිත්‍රයා.
0: ඒ නිසා නේද ගහලා තියෙන්නේ මේ කඩවල. හා? ණය දීමෙන් මුදලත් මිතුරාත් නැතිවේ. එහෙම කියලා බෝඩ් එකක් ගහලම තියෙන්නේ ඒකයි. ඒ නිසා මේ විශ්වාසවන්ත තැනක තමයි අපි ගනුදෙනු කරන්න ඕන. අන්න ඒකට හොඳම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: ඉතින් රාජ්‍ය බැංකුවේ සුරක්ෂිතභාවය එහෙලම රැකවරණයත් එක්ක ඔන්න අස්ථාවර තැන්පතුවක් දාගන්න ඕනි කියලා හිතනවා නම් එවෙනුවෙන් විශ්වාසවන්ත වග කියන ආයතනයක් හොයනවා නම් වග කියන බැංකුවක් හොයනවා නම් ඒ වෙනුවෙන් තමයි ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාව තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය RDB බැංකුවෙන් ලබා ගන්න.
0: ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් කරගන්න අය දන්නවා ඒකේ තියෙන වාසිය කොච්චරද කියලා. මොකද ලයිට් බිල් ගෙවන්න ඕනේ නැහැ, වතුර මෝටරේ දැම්ම කියලා. පණ කඩාගෙන පණ යනකම් ලයිට් බිල් ගෙවන්න ඕනේ නැහැ. මොකද සූර්ය ශක්තියෙන් පමණක්ම වැඩ කරන වෝටර් පම්ප් එකක් නම් ඒ තමයි ඩීප් ටෙක් වෝටර් පම්ප් කියන්නේ.
1: ඉතින් ওই මහතට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කරගන්න පිරවේ අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂී මිල අඩු කිරීම එක්ක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම දෙන්න සූදානම් ඉන්නේ. ඒ නිසා දැන් දැම්ම කෝල් එකක් අරගෙන ඩීප් ටෙක් ආයතනයේ සම්බන්ධ කරගන්න 0711711711 කෝල් එකක් දෙන්න.
0: සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ඩෝම මැෂින් එකක් තියෙනවා කියන්නේ.
1: හා වැඩේ ගොඩ.
0: අලියෙක් ඉන්නෝ වගේ. මොකද ඕන බරක් ඇද ගන්න පුළුවන් විශාල ප්‍රමාණයෙන් දවසට වැඩ කරන්න පුළුවන්. ගමටම වී කොටන්න එක දවසේ පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඩෝම මැෂින් එකක් තියෙනවා නම් ඉතින් කණු දෙකෙලෙවට යන්ත්‍රයෙන් ඒ තරම් කාර්යක්ෂමව වැඩ කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැන් පොල් තෙල ඉන්ධන යන්ත්‍ර, ඇඹුරුම් යන්ත්‍ර මේ වගේ නිෂ්පාදන ගණනාවක් ඩෝම නමත් එක්ක අපිට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: අලවීන් පස්සේ හොඳ සේවාවක් දෙන තැනක් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියනවා. අර පුළුවන්කම තියෙනවා. ඔත් මෙතනට ගියෝ තින් ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ඔක්කොම ටික ඔන්න ඔයාට අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න. නොම්බර 30 ගැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා. ඒ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. එතනට යන්න ඔයාට පුළුවන්කම තියෙනවා. නැත්නම් ඔයාට කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 011 176 79 579 011 176 579 579 කෝල් එකක් දෙන්න.

0: හතරයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණදිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාතිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි. ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: 4:43 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
8: Cool drive එකට
7: ලක්හඬ. Evening drive.
0: හතරයි විනාඩි 43ක් වෙනකොට වාසනාව අරගෙන යන්න අමතක කරන්න එපා. වාසනාව කියන එක කොයි වෙලාවෙ කොතෙන්ද ඔබට ළඟා වෙනවද කියලා දන්නේ. ඒ නිසා වාසනාවත් එක්ක ඉන්න අය දන්නවා ටිකට් එකක් ගන්න එකේ තියෙන වටිනාකම කොච්චරද කියන එක. ගොවිසත ලොතරැයි එක නිසා අද අරගන්න.
9: ඉතින් වගේ හින හැබෑ කරන ගොවිසත ලොතරැයි වලට පුළුවන්කම තියෙනවා. සතිය දවස් හතම දිනුම්ම දින ලොතරැයි තමයි ගොවිසත කියලා කියන්නේ. ලක්ෂපතියෙක් වෙන්න කෝටිපතියෙක් වෙන්න ජයග්‍රහකෙක් වෙන්න වලට පුළුවන්කම තියෙනවා. ගොවිසත ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගත්තොත්
0: දැන් ඔයා කල්පනා කරලා තියෙනවද කොයි වෙලාවකත් අපි ඉපදිනකොට අපි හිටියේ කොහොමද?
9: හා
0: අපි දැන් ඉන්නේ කොහොමද?
9: ඔකේ.
0: අහම කියන එක කල්පනා කරලා තියනවද කොයි ලාගාරේ?
9: නෑ අනේ.
0: මේ ඉතින් නෑ නේද? දැන් බලන්න මම නම් සෑහෙන මම දිනුන වෙලා කියලා මට හිතෙනවා.
9: ඔයාද?
0: මම දිනුන වෙලා කියලා මට
9: හිතෙනවා. මොකද?
0: ඒ කියන්නේ මම දැන් ඇත්තරම මට උපදිනකොට චාරු
9: රයිට්
0: එක දතක්වත් මගේ කටේ තිබුණේ නෑ.
9: දැන් දත් 32ක් තියෙනවා.
0: දැන් දත් 32ක් මට තියෙනවා. මන් දිනුන නැද්ද?
9: දිනුයි.
0: උත්සාහයෙන් උපයගත් දේවල් මේවා නිකන් නෙමෙයි.
9: ඔකේ.

0: Anda Radio ITN.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරිය දෙහනියද
4: අසත කුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
7: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා

0: ඇහෙ දොර ගඟේ තලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: හවස 5යි විනාඩි 6යි වෙලාව. දැන් මේ දවස්වල තියෙන ලොකුම අර්බුදය මොකද්ද කියලා අහුවතින් කාගෙන් හරි. ඒ තමයි ඩෙංගු. ඩෙංගු කියන එක දිනෙන් දින ඉහළ යමින් තියෙනවා. මේක පාලනයෙන් තොර වෙන තරමටම මේ වෙනකොට ඩෙංගු වසංගතය සැබවින්ම වසංගතයක් බවට පත් වෙලා තියෙන්නේ.
1: 68000 ඉක්මවලා තියෙනවා දැන්.
0: රෝගීන් සංඛ්‍යාව 68000 ඉක්මවා තියෙනවා මේ වසර ඇතුළත. ඉතින් මියගිය සංඛ්‍යාවත් දැන් 47ක් දක්වා වැඩි වෙලා තියෙනවා. අපි අර එදත් කිව්වා කලින් මේක තිබුණේ මරණ 29ක් කියන මට්ටමේ සති දෙකක් තුනක් ඇතුළත ශීඝ්‍ර ලෙස මේ මරණ සංඛ්‍යාව ඉහළ ගියා. තින්න මේ තත්ත්වයත් එක්ක විශාල අර්බුදයක් බවට මේ වෙනකොට ඩෙංගු කියන එක පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක ගැන කතා නොකර බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් කොමුණත් විශේෂයෙන් අපි මතක් කරන්න ඕනද කාරණාව තමයි දැන් අපි ඩෙංගු මර්ධනය කරන්න කියලා ජලය රැඳෙන තැන් අපි අයින් කරනවා, විනාශ කරනවා. සමහර තැන්වල මේ PHI මහතුරු කියන කතාවක් මේක. අපි මේ මාළු ටැංකි තියෙනවා. මේක අර පොළවේ හදලා තියෙනවානේ. ගම් පොඩි පොඩි ටැංකි විදිහට හදලා තියෙනවා. පොන්ඩ් විදිහට, පොකුණු විදිහට හදලා තියෙන තැන් තියෙනවා.
1: හරි.
0: එතකොට මේ වගේ සමහර වෙලාවට මේ PHI මහතුරු බලන්න ගියාට පස්සේ ගෙදර මිනිස්සු කියනවා මේක ප්‍රශ්නයක් නෑ, මේකේ මේ මාළු ඉන්නවා.
1: ඔව්,
0: මාළු දාලා තියෙන්නේ. ඒකෙන්ද මදුරු හැදෙන්නේ නැහැ එහෙම කියලා. ඔව්, මාළු ඉන්නකොට මදුරු හැදෙන්නේ නැහැ තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමහර තැන්වල දාලා තියෙනවා මේ ලොකු මාළු, කියන්නේ අර ලොකු ප්‍රමාණය විශාල මාළු දාලා තියෙන ලොකු මේ ටැංකි තියෙනවා.
1: හරි.
0: මේ පොළොවේ

0: හදලා. එතකොට යාලට ඉන්න සාමාන්‍ය ටික ගැඹුරු විදියට තමයි මේක හදලා තියෙනවා කියන්නේ. එතකොට මේ ලොකු මාළු ගොඩක් වෙලාවට උඩට එන ප්‍රමාණය ටිකක් අඩුයි. එයාලා ඔක්සිජන් එයාලට ගන්න ජලයේ ඉඳන්ම පුළුවන් නිසා. එයාලා එන ප්‍රමාණය අඩුයි. හැබැයි අර චූටි ප්ලේටි කියන්නේ එතකොට මොනවාද සාරිගප්පි කියලා කියන්නේ අපි. ඒ වගේ මාළු සාමාන්‍යයෙන් අඩ ජලයේ උඩ ස්තරයේලු ඉන්නවා කියන්නේ. එතකොට ඔය දැකලා තියෙන ටැංකියක
1: දැක්කොත් යටින්
0: ඉන්නවට උඩ ඉන්නේ. මදුරු බීජ දාන්නෙත් නැත්නම් මදුරු කීටයන් හැදෙන්නෙත් බිත්තර දාන්නෙත් මේ ජලයේ මතු පිටනේ. එතකොට මතු පිට ඉන්න මාළුන්ට පමණයි මේ ග්‍රහණය වෙනවීම වෙනවා කියලා කියන්නේ. ත්‍යාර ලොකු මාළු ඉන්න ටැංකියක් හදාගෙන ඒකේ ලොකු මාළු නම් ඉන්නේ යාළ යට ඉන්නේ උඩින් මදුරු බිත්තර දාලා මදුරු පිටව යනකම්ම
1: ඒගොල්ලෝ දන්නේ නැහැ
0: හරිද? ඒ නිසා මාළු ඉන්නවා කියන එකම උත්තරයක් නෙවෙයි. ටැංකියක් හදාගෙන ඒකේ බලන්න මදුරු කීටේ ඉන්නවද කියලා චුට්ටක් බලන්න. අර වගේ අර ප්ලේටි ඔය සාරිගප්පි වගේ මාළු නැත්තම් සමහර විට මදුරු හැදිලා තියෙන්න පුළුවන්.
1: ඔව් සාමාන්‍යයෙන් අර එළිය හදන ওই ලොකු පොකුණු වල ඉන්නේ ලොකු මාළුනේ ටිකක්.
0: ලොකු මාළුනේ. ඊළඟට අතහැරලා දාපු ලින්ක් තියෙනවා. මේවයි මාළු දාලා ඉන්නේ.
1: ඔව්.
0: ඒ මාළු දාලා ඉන්නේ ලිඳේ.
1: ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ
0: නැහැ. ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා.
1: රයිට්.
0: හැබැයි ලිඳක් කියවට පස්සේ කොහොමත් ගැඹුරුනේ. අඩි 3-4ක්වත් වතුර තියෙන ලිඳක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. එතකොට මේ මාළු ඉන්නේ ලොකු මාළුනේ. යාළ ඉන්නේ යට. යාළ දන්නේ නැහැ උඩ මොන දේ වුණාද.
1: හරි.
0: කලාතුරකින් ඇවිල්ලා පොඩ්ඩක් උඩ බල්ල යනවා වෙන්න.
1: මොකද මේ පැත්තේ වෙන්නේ කියලා බලනවා.
0: ඔව් පොඩ්ඩක් අහස දිහා බල්ල ගියොත් ඇරෙන්න වැඩිපුර ඉන්නේ.
1: ඒගොල්ලෝ යට තමයි ඉන්නේ.
0: ඒ නිසා මේ තත්ත්වයේ එක ඔබ නොදැනුවත්වම සමහර වෙලාවට ඔබේ පරිසරය තුළ මදුරු නිර්මාණය වෙලා ඇති, ඩෙංගු මදුරු බෝ වෙලා ඇති වැරදි අවබෝධය නිසා.
1: කොච්චර පිරිසිදු කරත් වැඩක් නැහැ. ඉතින් අහලා පහලා හොඳට සුද්ධ කරලා වෙන්න පුළුවන්.
0: ඕ ඒක නිසා මේ ගැන මේ අවබෝධයක් නැත්තම් අපි කියනවත් විශ්වාස නැත්තම්
1: හරි පොඩ්ඩක් ඉතින් හොයලවත් බලලා මේක අපි විසඳ ගමු නේද?
0: ඕ ඔයා පොඩ්ඩක් අහලා බලන්නකෝ වෙන PHI මහත්මියගෙන් මේ කතාව පොඩ්ඩක් ඇත්තක් තියෙනවද කියලා. මේක ඇත්තක් PHI මහත්මිය කියපු කතාවක් මේ මම කිව්වේ. ඒ නිසා මේ ඒ ගැන පොඩ්ඩක් අවධානය දක්වන්න. සමහර තැන්වලින් අපි ගැලවිලා යනවා හරි ලේසියට.
1: හරි.
0: ගැලවිලා ගියා වගේ නෙවෙයි මහත්තයෝ.
1: හරි.
0: ඩෙංගු හැදුනොතින්
1: ගැලවෙන්න පොටක්වත් පාද ගන්න බැරි වේවි.
0: ගැලවෙන්න වෙන්නේ ජීවිතේ. ඒක මතක තියාගන්න. හවස 5:10 වෙලාව.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලක්ෂණ මොවලින් ඒසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: දෙයියන්ගෙම පිහිටයි.
5: මම්මි ටීවී එකින් දෙක්කමයි. මං විතරක් නෙමෙයි අපේ මෑණි අපේ මහත්තයා චාරුලතත් ඉන්න හැමෝම ඉන්නවා.
6: මොකද මොකද ඔබ මේ කියන්නේ?
5: අපේ මෑණිය හැම ටීවී එකම ප්‍රවෘත්ති වලටත් ඉන්නවා. අනුෂෝ
7: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
8: අපේ මෑණියෝ ෆැමිලි වතුරලා කී දෙනෙකුන් නම් බබාලා හදලා දීලා තියෙනවද? කෙලෙහි ගුණයක් දාන්න ඇති නාරිකට හැත්ත, ඒක මිත්‍යාවක්.
7: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: හවස 5 විනාඩි 19යි වෙලාව. කවුද මැසේජ් කරපා ඉන්නේ? අපිව මතක් කරන්න, අපිව මතක් කරලා,
1: අපිවත් මතක් කරලා සින්දුකුත් ඉල්ලලා.
0: අපි කිව්වේ නැත්තම් ඒ කවුද කියලා ඊට පස්සේ මතක් කරන්නේ වෙන කවුරු
1: හරි. ඔව් ඒක නිසා ඊට කලින් අපි රක්ගාලා කියමුද එහෙනම්?
0: කියන්න බලන්න කවුද ඉන්නේ කියලා.
1: බොරළු හේනේ සුසන්ත සම්පත් ඉන්න මේ වෙලාවේ ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එකම මේ වෙලාවේ රශ්මි ඉන්න අපි වහගෙන ගම්පහින් ඉඳන් තමයි මැසේජ් එක දාලා තිනවා. ඔවත් එකතු කරගන්න. මලී තලුත් ගම ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. වැඩකන තන හැමෝමයි අපේ ෂොප් එකට එන හැමෝමයි මේ වෙලාවේ එකතු කරගන්න කියලා නිසල් ඔයාවත් එකතු කරගන්නවා. නිෂි සුදේෂ් චමෝදි මේ කට්ටියවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. සෙව්මින් අපේ ෂෝ අපේ ෆෝන් ෂොප් එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අපිට දෙන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා.
0: ඉන්දික කොහමද? හොඳින් ඉන්නව නේද? වැඩගෙන ගම් අපි අහගෙන ඉන්නවා කියලා මැලේසියාවෙ ඉඳලා මැසේජ් කරලා තියෙනවා. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. වගේම රුවන් සම්පත් කලින්දු ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා නිට්ටබුවෙන් මැසේජ් කරනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙනවා කියලා. ඒ වගේම තුෂාරි මැසේජ් කරලා තියෙනවා සිද්දුවකට එකතු කරගන්න කියලා. මේ වෙලාවේ පන්නල ඉන්නවා කියලා කිව්වේ දීප්ති. ඒ වගේම ශිරෝ මා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. රයිට්. වගාබිම සරුසාරවත් වගාබිම කරගෙන ජීවිතේ ගොඩ දා ගන්න බලාගෙන ඉන්න අයට වගාවට උණු කරන වතුර ටික ගන්න ගියාට පස්සේ ජීවිතේ පා වෙනවා.
1: ඔව්.
0: කරන් බිල ගෙවන්න කිව්වා.
1: හා ඒක දැක්කම හරි.
0: ඔව් ලයිට් බිල දැක්කට පස්සේ කෑනවා ඊට පස්සේ ඉංගරයි.
1: ජීවිතේ මේ පා වෙනවා.
0: ඒක නිසා එහෙම නිකන් නිකරුණේ පනනහ ගන්න ඕන නෑ.
1: හා හා.
0: ඔයාට පුළුවන් ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන ඔයාගේ වැඩේ ගොඩ දා ගන්න. මොකද විදුලි බිලට තිත තියලා ඔයාගේ පිරිවැය අඩුවෙන් ලාභයේ වැඩියෙන් වැඩ කරගන්න හොඳම නිෂ්පාදනය තමයි ඩීප් ටෙක් කියන්නේ.
1: ඉතින් ඩීප් ටෙක් වල වෝටර් පම්ප් එක අපි ගොවි මහතුට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එතනින් ඔයාගේ අස්වැන්නට වාසි සැලසෙනවා වගේම දැන් ඩීප් ටෙක් ආයතනය සුවිශේෂීව මිලාදු කිරීම එක්ක තමයි ඩීප් ටෙක් වල වෝටර් පම්ප් එක අපි ගොවි මහතුන් වෙනුවෙන්ම දෙන සුදානම්ෙන් ඉන්නේ. ඒ නිසා දැන් වටපිට බලන්න එපා. ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න 0711711711 කියන ෆෝන් නම්බර එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න.
0: නිකන් ඉන්න එකේ තේ කබ්බු මුද?
1: බොමුවනේ.
0: මොකද කියන්නේ?
1: ඔව් නේ වෙනසකටත් එක්ක.
0: සමහර වෙලාවට අපි ඔය කියනනේ. කම්මැලි හිතුනහම කියන කතාවන්නේ.
1: තේ කබ්බුනේ.
0: නිකන් ඉන්නේ තේ එකක්වත් බොමු නේද?
1: හා හා.
0: ඇත්තටම තේ බොන්න උමනාවක් නැහැ.
1: ඔව්.
0: අර හිම කියන්නේ ගොඩක් කම්මැලිකම කඩා ගන්න. දන්නවද තේ එකක් බිව්වහම පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙනවා කියලා.
1: හා හා.
0: හැබැයි ඉතින් ඒකට උණු වතුර බීලා හරියන්නේ නැහැ පාට කරපු.
1: ඔව්.
0: හරි තේ එකක් බොන්න ඕනේ. එතකොට තමයි වඩ හරියටම ඔය කියන රිෆ්‍රෙෂ් එක ගන්න පුළුවන්. ඒ නිසා ගන්න වාට පුළුවන්කම තියෙනවා. විජයතේ, විජේතේ, විජේ තේ විතරක් නේ විජේ කෝපි. මේ හැම දෙයක්ම ආට රසවත් විදියට විශේෂයෙන්ම ස්වභාවික රසය රැකෙන විදියට නිෂ්පාදනය ගන්න පුළුවන්.
1: ඉතින් කහට රසට තේ එකක් බොනව නම් එහෙම නැත්නම් කෝපි රසට කෝපි එකක් බොනව නම් ඔය කොහේ හරි තියෙන නිෂ්පාදනයක් ගන්න නැතුව ආට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් විජේ නිෂ්පාදන මිලදී ගන්න. අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් ආට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම මිලදී ගනිද්දී ඔයා මතක තියාගන්න අනුකරණ නිෂ්පාදන රසක් තියෙනවා වෙළඳ පොලේ. ඒවට අහුවෙන්නේ නැතුව ඔයා හොඳම නිෂ්පාදනය තෝරගන්න ඕනේ. එනිසා විජේ නිෂ්පාදන තෝරගනිද්දී ඔයාට කියන්නේ ඔන විජේ ලාංඡනයේ තියෙනවද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න කියලා.
0: හවස 5 විනාඩි 22යි වෙලාව. ගනුදෙනුවක් වෙනුවෙන් යනව නම් RDB බැංකුවට යන්න. වාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් වගේම වාගේ මුදලට ලොකු ආරක්ෂාවක් ලැබෙන හොඳම තැන තමයි ශාඛා 272ක් තියෙන RDB බැංකුව කියන්නේ.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබුල්ලො තරයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011-6767-579
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහ බලයක්
4: මුදලාලි
5: අනෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදව මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
5: විජය දාන්න ඔක්කොටම
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
4: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපිත් අහුවෙමු
7: මිරිස් නම් මිරිස් විජය මිරිස්
8: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 73 74

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: Cool drive එකට
0: ලක්කන evening drive.
2: හවස 5:28 වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත

0: පහයි විනාඩි 33යි වෙලාව චාරුදැන් මේ ඩෙංගු වල වැඩිවීමත් එක්ක විශේෂයෙන්ම දැන් රජයේ තීරණයක් ගත්තා පාසල් දරුවන් මේ වසංගතයෙන් ආරක්ෂා කරගන්න.
1: ඔව්.
0: උන් පාසල් යනකොට නිලැඳුමට අමතරව
1: අද්දිග
0: අත් පා වැහෙන විදියට ඇඳුමකින් යන්න අවසරය දෙන්න තීරණය කරා. ඉතින් මොකද දරුවන්ට මේක හැදුණු තින් වැඩිහිටියෙක්ට වඩා
1: මේක කෙලවරක් හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ
0: ඒක ලොකු අර්බුදයක් වෙනවා. ශිෂ්‍යම වුන්ට ප්‍රතිශක්තිකරණය අඩු වීමෙන් සමහර වෙලාවට සංකූලතා ඇතිවලා ජීවිතවලට පවා හානි වෙන්න පුළුවන්. වැඩිහිටියෙක්ට වඩා දරා ගැනීමේ ශක්තිය අඩුයි. මේ තත්ත්වයන් නිසා ළමුන් ආරක්ෂා කර ගැනීම අතිශයින්ම මේ වෙලාවේ වැදගත් වෙනවා. ඒ නිසා තමයි මේ දරුවන්ට ඔවුන් පාසල් යනකොට නිලැඳුමට අමතරව මේ විදියට තමන්ගේ අත්පා වැහෙන විදියට ඇඳුමකින් සැරසලා යන්න අවසරය ලබා දෙන්න තීරණය කළා තියෙන්නේ. ඉතින් මේ විතරක් නෙමෙයි, තව ඔය මදුරු විකාශක ආලේපයන් තියෙනවා. ඒවා පාවිච්චි කරලා මේ කොහොම හරි වළක්ව ගන්න බලන්න ඕන. පොදු ස්ථාන කියන ඒවා දැන් පෞද්ගලිකව තියෙන ස්ථානවලට වඩා පෞද්ගලික දේවල් අපිට කොහොම හරි පරිස්සම් කරගන්න පුළුවන්, සුද්ධ පවිත්‍ර කරලා. නමුත් පොදු ස්ථානවලින් ඇතිවන තත්ත්වයන් පාලනය කරගන්න මේ වෙනකොට ටිකක් අමාරු තත්ත්වයක් වෙලා තියෙනවා.
1: ගෙදර ඉන්නයි ඉතින් ගෙදර වටපිටාව කොහොම කොහොම හරි සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මේක පොදු ස්ථානවලට යනකොට පොඩ්ඩක් අඩු වෙනවනේ.
0: අනේකයි. ඉතින් ඒ නිසා මේ ජූලි මාසයේදී පමණක් මේ වෙනකොට මේ ගෙවුණු දින 12ට 12000කට 13000කට 13263 දෙනෙක් ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය එක්ක ගත්තට පස්සේ 2026 වසර තුල දැනට රෝගීන් වාර්තා වී ඇති ප්‍රමාණයන් ගත්තට පස්සේ ජූනි මාසයේදී පමණයි දෙවැනි වෙලා තියෙන්නේ මේ ප්‍රමාණයට. ඉතින් එහෙම ගත්තම මේ තත්ත්වයත් එක්ක විශාල අර්බුදයක් රට තුල නිර්මාණය වෙලා තියෙනවා ඩෙංගු කියන මේ වෛරසයත් එක්ක. තව දේවලුත් මේ අතරේ එහෙම මෙහෙන් හොමාරු වෙන වෛරසුන් තියෙනවා. ඉතින් ඒක නිසා හරියට අවබෝධයෙන් ප්‍රතිකාර ගැනීම තුළ මේ තත්ත්වෙන් පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක මතක තියාගන්න වෙනවා.
1: අර දින ගණනාවක් යන කලින් වෛද්‍යවරයෙක් හම්බ වෙලා නේද අවශ්‍ය කරන බෙහෙත් ටික වෛද්‍ය උපදෙස් ටික ගන්න එක වටිනෝ මේ වෙලාවේ, වැදගත් වෙනවා මේ වෙලාවේ.
0: අනිවාර්යයෙන් මෙහෙම නොවුනොත් ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් නිසා. ඒ ගැන හිතන්න, කල්පනා කරන්න වෙලාව කියන එක අමතක කරන්න එපා. රයිට්. හැදිර මතක් කරන්න ඕන ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න, ඔබේ ව්‍යාපාරය පියවරක් ඉස්සරහට තියන්න, තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඔන්නවාට පුළුවන්කම තියෙනවා. ඩෝමා නිෂ්පාදන මිලදී ගන්න, ඩෝමා යන්ත්‍රපකරණ මිලදී ගන්න, වාගේ සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර කරන කෙනෙක් විදියට නිෂ්පාදන ගණනාවක් තියෙනවා මේ බිස්නස් එක ගොඩදා ගන්නවා නම්.
1: දැන් සහල් ආශ්‍රිත මොන හරි ව්‍යාපාරයක් කරනව නම් ඔයා ඒ වෙනුවෙන් ඔයාට ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ වගේම දැන් ඔයා ඇඹරුම් ආශ්‍රිත මොන හරි ව්‍යාපාරයක් කරනව නම් ඒ සඳහා අවශ්‍ය ගණ යන්ත්‍ර ඔන්න එකම වහලක් යටින් එකම තැනකින් අවශ්‍ය ධාරිතාවලි අවශ්‍ය මාදිලි වලින් ගන්න පුළුවන්කම තියෙනවා. නම්බර 31 ඇල්හේනපාර මහරගම කියන ඇඩ්‍රස් එක මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. ඉතින් එතෙන්ට ගියාට ඔයාට පුළුවන්කම තියෙන එතෙන්ට ගියොත් ඔයාට අවශ්‍ය ගණ යන්ත්‍ර උපකරණ මිලදී ගන්න. ඉතින් අලවීන් පසු හොඳ සේවාවක් දෙන තැනක් නම් අපි දන්නවා ඒ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා. ඉතින් එතෙන්ට යන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 011 6796 579 0117 679 579 කෝල් එකක් දෙන්න.
0: හවස 5:36 වෙලාව.

0: Lakhanda Radio ITN
1: Sri Lanka's prathama vatavata Rhino roofing within handunwadena Rhino premier jala pratirodhi matupita arakshane sahita roofing sheet Rhino roofing within handunwadena Rhino premier roofing sheet Vetivistara sandaha 13996 amathanna
2: හැමෝම එකම රේස් එකට වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැමති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් රෝලිස් වර්ස්
4: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: හවස පහයි විනාඩි 42 වෙලාව අපිට හෙඩ්ලයින්ස් අහන්න යන්න තියෙනවා. ඊට කලින් මතක් කරන්න ඕන අපිට RDB බැංකුව ගැන, විශේෂයෙන්ම වාගේ ස්ථාවර තැන්පතුව දාගන්න තැනක් නම් බලබල හිටියේ, සල්ලි ටිකක් අතේ තියෙනවා කොහෙටද වියදම් කරන්නේ කියලා හිත හිත හිටියා නම් ඔන්න දැන් පුළුවන්කම තියෙනවා RDB බැංකුව වෙනුවෙන් තෝරගන්න.
1: ඉතින් දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. දෙවෙනි පුරාම ශාඛා 272ක් තියෙනවා RDB නමින්. ඉතින් අද පුළුවන්කම තියෙනවා ඒකේ විදිහටම ස්ථාවර තැන්පතුවක් දානව නම් ඔන්න ඒකට යන්න ඕන හොඳම තැන තමයි RDB කියලා කියන්නේ. ඒකට අවශ්‍ය කරන ඉහළ පොලිවාට ලැබෙනවා RDB බැංකුවෙන්. ඒ නිසා ළඟම තියෙන RDB ශාඛාවට යන්න ගිහින් වැඩි විස්තර දැනගන්න.
0: ඉතින් RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන අයට විශේෂයෙන්ම අපි කියන්නේ අර හැමදාම ගනුදෙනු කරලා අන්තිමට වැඩ වරද්ද ගන්න තත්වයන් උදා වෙලා තිබුණා නම් මෙතෙන්ට ගියාට පස්සේ වට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ෂුවර් එකටම හරියටම විදියට ඔයාලා ඕන කරන විදියට ගනුදෙනුව සාතික විදියටම කරගන්න පුළුවන්කම තියෙනවා.
1: විශ්වාසයෙන් යන්න පුළුවන්.
0: විශ්වාසයෙන් යන්න පුළුවන්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයකට ජනපතිගෙන් සැලසුම් යලකන්නේ වීමෙලදී ගැනීමට රජයෙන් රුපියල් බිලියන 16ක් අවුරුදු 114ක දිවිසැරිය නිම කළ කළු මැණිකා ඉරාන ඇමරිකා සාකච්ඡාවලට ඉඩක් ඇතැයි ට්‍රම්ප් කියයි
2: ලකන්නේ ප්‍රවෘත්ති සංසහයතියට බලාපොරොත්තු වන්න ලකන්නේ රේඩියෝ ITN

0: Evening Drive with Chamit and Charu. Motorcycle ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ஹாய் வினாடி பணம் சதனாய் சாரு கவுது இன்னே மெசேஜ் கிரே பாய் எக் மினிட் பத கரன்னு நபி
1: கொரியா பேத்திர தமாய் அன்னஹதானே
0: காலையானே මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා ගම්පහ ඉන්නවා කියලා කිව්ව වගේම නදීව ආවෙකුතු කර ගන්නවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන අපිත් වැඩ කරන ගමන් ඉන්නේ ගමන්ට් එකේ කටුනායක ඉඳලා මැසේජ් කරන්නේ වගේම සේපාලි මැසේජ් කළා තියෙනවා සිද්ධාකට එකතු කර ගන්න උදිත වගේම ශිරෝමාල් කසුන් නැතුළු මගේ යාළුව කට්ටිම ඉන්නවා කියලා තමයි මැසේජ් කළා තියෙන්නේ මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා
1: ඕකේ
0: රයිට් අපිට මතක් කරන්න තියෙනවා විජේ නිෂ්පාදන ගැන රසකාරක වර්ණකාරක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නැතුව හරි විදියට හොඳ විදියට රසට කෑමක් හදාගෙන කනව නම් විජේ නිෂ්පාදන ගෙදර තියෙන්න ඕන ලුණු පැකට් එකේ ඉඳලා තුන පහ ටික මිරිස් කුඩු ටික කහ කුඩු ටික මේ කියන හැම දෙයක්ම අරගන්නව නම් විජේ නමත් එක ගන්න විශේෂයෙන්ම මස් කරි එකක් මාළු කරි එකක් හදාගන්නව නම් මස් කරි තුන පහ එක මාළු කරි තුන පහ එක දාලා හදලා බලන්නකෝ
1: ආසහිතේ
0: ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ විජේ නිෂ්පාදන කෑම වලට එකතු කරගන්න කියලා
1: ඉතින් ඕනම කෑමක් කන රසට හදාගන්නවට නියම කුළුබඩු ටික ඕන කරන තත්වයෙන් වගේම ගුණාත්ම බවෙන් උසස් නියම රසට නියම ප්‍රභිතියට කුළුබඩු ටිකේ ඉදග අවශ්‍ය කරන නිෂ්පාදන විජේ නිෂ්පාදන නමින්ම ගන්න කියලා කියන්නේ අපි වාට ඒ නිසා ඉතින් විජේ නිෂ්පාදන ළඟම තියෙන වෙනන්සලෙන් සුපිරි වෙනන්සලෙන් වාට ගන්න පුළුවන්කම තියෙනවා අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව එයා විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම ඔන්න විජේ නිෂ්පාදන තෝරගන්න අමතක කරන්න එපා
0: හවස 5:56 වෙලාව

0: Evening Ride with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6යි දැන්.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට ඔබ

0: දෙයියන්ගේම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: ඇයි මේ සත්තර ලොකු ගියක් තිබිලා මේ වගේ තැනකට එන්න හිතුනේ?
2: හාබෝ කරගන්න තිබ්බා. උදේ ඉඳන් රෑ වෙනකන් අප්පච්චිගේ බණ අහන්න එන පිරිවරෙන් නැත්ත. පොලිටිෂියන්ස්ලා, නායක හාමුදුරුවරු, පූජකවරු, කවුදනේ අපේ ගෙදරට එන්නේ නැත්තේ? හැම එකම රින්ගනවනේ.
0: දෙයියන්ගේම පිහිටයි.
3: මම ටික දවසකට දරුවෝ අපේ ගෙදර එක්කන් යන්නද?
4: නෑ නෑ නෑ, ඕනේ නෑ. මං එයා බලාගන්න.
3: ආනන්ද කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට පැහැදිලි කරලා දුන්නොත් එහෙම එයා උනා ටික දවසක් මට දරුවත් එක්ක ඇවිල්ලා මෙහි ඉන්න ඉඩ දෙයි.
4: මේ රූපා මේ මොකක් හවුස් ගන්න එපා. අයියලා දාන්න දුන්නම උළුවට දාන්න එනොත්.
0: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
6: හවස 6 විනාඩිය 11යි. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකතනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
7: ටේක් කෙයාර් සුරකින් මගට

0: ටිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන කිව්වට පස්සේ ඉතින් කැම වේලට ඕන කරන හැම දෙයක්ම රසවත්ව ගන්න තියෙනවා නම් ඒ විජේ නමත් එක්ක තමයි. වගකීමෙන් කියන්නේ බය නැතුව ආට අරගන්න පුළුවන්, රසකාරක නැති, કૃතිම දේවල් නැති මේ හැම දෙයක්ම විශ්වාසය රැකපු ආයතනයක් තමයි විජේ නිෂ්පාදන ආයතනය කියන්නේ. ඒ නිසා අපි ඔයාලට කියන්නේ විජේ නිෂ්පාදන ගන්න කියලා.
1: අපේ රස්සේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන ආදන්නවා ළඟම වෙලන්සලෙන් සුපිරි වෙලන්සලෙන් ආට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම මිලදී ගන්නකොට නිකම්ම නැතුව ඔන විජය ලාංඡනය තියෙනවද කියලා බලලම විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: රස්තියාදු වෙනවා කියන එක අපි මොන වැඩේට ගියත් හරිම අකමැති දෙයක්නේ. අපි බැංකුවකට ගියත් ණයක් ගන්න ගියත් සමහර වෙලාවට අපේ සල්ලි බැංකුවේ දාන්න ගියත් අපිට රස්තියාදු වෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඔයාට ඔයාගේ රත්තරන් බඩුවක තියලා හදිස්සියකට ණයක් ගන්න ඕනකමක් තියෙන වෙලාවක ඔයා ගිහිල්ලා හදිසිය පැත්තකින් තියලා රත්තරන් බඩු ටික උකස් කරලා ඒ මුදල ගන්නව කියන එකට සෑහෙන වෙලාවක් රස්තියාදු වෙනව නම් ඒක හරි අපි අකමැතිම දෙයක්. ඉතින් ඔයාට රස්තියාදුවක් නැතුව ඔයාට ඕන කරන මුදල අරගෙන එන්න රත්තරන් බඩුවක් උකස් කරලා ඒ වෙනුවෙන් හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියන්නේ. ඉතින් ඔයාට ගිහිල්ලා ඉතාමත්ම හොඳින් ගනුදෙනු කරන්න පුළුවන්කම ලැබෙන වගේම කාර්යක්ෂම සර්විස් එකක් එයාලා දෙන්න සූදානමින් ඉන්නවා.
1: ඉතින් පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් ඔයාට පුළුවන්කම තියෙනවා රන් පවුමට දිවයිනේම වැඩිම මුදල ලබා ගන්න. ඒත් එක්කම තමයි පොලිය 148 සිර තියෙනවා. ඉතින් ඔයා දන්නවා පල්ලියගුරුගේ රන් අය සේවාව දිවයින පුරාම ශාඛා 24ක් විහිදලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන ශාඛාවට යන්න. බේරා ගන්නවාට මාස 14කට වැඩි කාලයක් ලැබෙන නිසා ඔයාට පුළුවන්කම තියෙනවා බයක් සැකක් නැතුව ඔයාගේ රන් අය ඔන්න පල්ලියගුරුගේ රන් අය සේවාවෙන් ලබා ගන්න.
0: Right, TV in drive ahagena api sinduwa kahala aymat katha karamu.

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਡਮਾ ਲੱਖਣ ਤੇਰੇ ਨੂੰ
1: ਹਵਸ ਹੈ ਵਿਨਾਡੀ 22 ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
2: මාන

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
2: ඉවිනි ්‍රයිවෙක් අද සඳුද දවස අපිට යන්න වෙලා බලං වෙලා තියෙන්නේ අයිමත් හෙට දවසෙත් අපි මුණ ගහෙන බලාපොරොත්තුෙන් යන්න හදන් ඊට කලින් මතක් කරන්න ඕන වාසනාවත් ගෙදර අරගෙන යන්න ඔබේ වාසනාව ගොවිසත ලොතරැයිත් එක් අද අරගෙන ගියෝතින් හෙට දෙවෙනකොට ඔබ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙලා තියේවි එනිසා වාසනාවට පයින් ගහන්න නැතුව අද යනකොට අනිවාර්යෙන්ම ගොවිසත ලොතරැය ගෙදර අරගෙන යන්න
3: ඉතින් කෝටි 6කින් ආරම්භන සුපිරිත ඇග්ගක් එක්ක සතිය දින 7ම දිනුම් මදින ලොතරැය තමයි ගොවිසත කියලා කියන්නේ ඉතින් ආට පුලංකම තියෙනවා ගොවි ජනතාව ඔබට සෙතක් සලසන ගම ඔයාගේ හිණත් හැබෑ කරගන්න එකට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් ගොවිසත ලොතරැය මිලදී ගන්න.
2: එහෙනම් අපි අදට යනවා හයිමත් හෙටත් හවස 4ට මුණ ගැහෙන බලාපොරොත්තුෙන් ගිහින් එන්න. මම චමිත්.
3: ගිහින් එන්න ඔබට සුබ දවසක්. මම චාරු.

0: stole. ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයකට ජනපතිගෙන් සැලසුම්. යලකඳේ වීවිලදී කැඩීමට රජයෙන් බිලියන 16ක්. ඩෙංගු මදුරුවාගෙන් පාසල් සිසුන් රැකගන්න උපදෙස් මාලාවක්. දෙනියාය මූලික රෝහලට මිලියන 600ක වෛද්‍ය උපකරණ ලබා දීමට ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක්. අවුරුදු 114ක දිවිසැරිය නිම කළ කළු මැණිකා. කෝටි 12ක අයිස් සහ ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගු වේ. ඉරාන අමරිකා සාකච්ඡාවලට ඉඩක් ඇතැයි ට්‍රම්ප් කියයි. ලක්කඳ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි. සෑම පුරවැසියෙකුටම ප්‍රතිලාභ සැලසෙන ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ශේත්‍රයක් ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ජනතාවට ප්‍රවාහනය සඳහා පෞද්ගලිකව දැරීමට සිදුව ඇති වැය බර අවම කරමින් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් රට තුල සහතික කළ හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. නිදහස් සෞඛ්‍ය සේවාවේ දියුණුව කෙරෙහි දක්වන අවධානම පොදු ප්‍රවාහන සේවාවේ උන්නතිය වෙනුවෙන් යොමු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. නව සැලැස්මක් ඔස්සේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ප්‍රවාහන සහ මහමාර්ග ශේත්‍රය තුළ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය වෙන්වෙන්ව විමසා බැලුවා. පැරණි බස් රථ සංචිත ක්‍රමයෙන් ධාවනය නිවත් කරමින් නව බස් රථ ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවා. නගරාශ්‍රිත කෙටිදුර ධාවනය සඳහා මෙට්‍රෝ බස් රථ වැනි පහසුකම් සහිත බස් රථ සංචිත ප්‍රතිස්ථාපනය කිරීමෙන් ජනතාවට සුවපහසු ගමනාන්තයක් සහතික කළ හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන වන මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘති නාගරික ප්‍රදේශ ආශ්‍රිතව කසල කල්මනා කරන ව්‍යාපෘති මෙන්ම සෙටි බ්‍රෑන්ඩින් ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල 2026 වසරේ ප්‍රගතිය සහ ජාතික අයිතියට පත් කළ හැකි ව්‍යාපෘති මෙන්ම ඉදිරි වසර වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳවද එදී විශේෂ අවධානය යොමු වුණා. ලබන වසරේදී කළ හැකි ව්‍යාපෘති තෝරාගෙන ඒවාට ප්‍රමුඛතාව ලබා දෙමින් අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා විදේශ ණය ආධාරය යටතේ සිදුවන ව්‍යාපෘතිවල අවසන් ප්‍රතිඵලය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ඒවා අනුමත නොකළ යුතු බවද උපදෙස් ලබා දුන්නා. අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න ගුණසේන සහ එරන්ද ගුණසේන යන මහතුරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මෙවර යලකන්නේ වීවිලදී ගැනීම අද ආරම්භ වුණා. යම්පාර දිස්ත්‍රික්කයෙන් උවන පාලම් කඳවුර රජයේ වී ගබඩාව මිලදී ගන්නා වී ගබඩා කිරීමට සූදානම් කර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ නිල වශයෙන් වී මිලදී ගැනීම ආරම්භ කෙරුණා. ස්ථාන 143කදී වී මිලදී ගැනීම සිදු කරන බවයි වියළඹි මණ්ඩලය පවසන්නේ. අස්සනු බහුල වශයෙන් පවතින ප්‍රදේශ ආශ්‍රිතව මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 120කට මිලදී ගැනීම වියළඹි මණ්ඩලය මගින් සිදු කරනවා. සම්බා වී කිලෝවක් රුපියල් 130කට මිලදී ගන්න අතර කීරි සම්බා වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 140කටයි. මේ සඳහා වියළඹි මණ්ඩලය වෙත රජය රුපියල් මිලියන 6000ක් ලබා දී තිබෙනවා. උඩපණ නායක යටතේද තවත් රුපියල් මිලියන 10000ක් වෙන් කර තිබෙනවා. දෙවෙනපුරා වී ගබඩා 149ක් වී මිලදී ගැනීමට විවෘත කර ඇති බවයි වියළඹි මණ්ඩලය පවසන්නේ. එම ගබඩාවල ධාරිතාව ප්‍රමාණවත් නොවන්නේ නම් පෞද්ගලිකාංශයේ ගබඩාද යොදාගෙන ගොවි ජනතාවගෙන් වී මිලදී ගැනීමට රජ අඛණ්ඩව පියවර ගනිමින් සිටින බවයි වියළඹි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ.
1: අපි බලාපොරොත්තු වෙනවා අපේ ගබඩා 148ක් වගේ මේ වෙනකොට අපි ලෑස්ති කරලා තියෙනවා. ඊට අමතරව මදි පාඩුවක් වුණොත් ඒ කියන්නේ ගිය කන්නේ ගත්ත වී සමහර ගබඩාවල තියෙනවා. ඒකට ප්‍රමාණවත් නොවුනොත් ඒ සඳහා අවශ්‍ය වෙනත් ගබඩා පෞජලිකාංශයෙන් සහ වෙනත් ආයතනත් එක්ක කතා කරලා ගබඩා ලබා ගැනීම සඳහා අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි බලලා තියෙනවා ගබඩා. ඒ මොනොත් ඒ අවශ්‍ය ගබඩා වලට අපි මිලදී ගැනීම දිගටම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා මේ කන්නේ අවසන් වෙනකම්. රජයේ මගින් මේසර අපිට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6000ක් වෙන් කරලා තියෙනවා. ඒක අපි ඉදන් කරලා බලාපොරොත්තු වෙනවා මේ මිලදී ගැනීම කරන්න.
0: මේ අතර රජයේ වී මිල දිගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පසුගිය දා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.
2: වී අලවි මණ්ඩලය විසින් මෙට්‍රිටොන් 39,500ක් මේ කන්නේ මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. මිලදී ගැනීම සඳුදා ආරම්භ කරනවා. ඒ සඳහා අපි ගබඩා ප්‍රමාණයක් වයඹ උතුර අනුරාධපුර අම්පාර දකුණ පොළොන්නරුව කුරුණෑගල පුත්තලම උතුර දිස්ත්‍රික්ක පහේම අනුරාධපුර ත්‍රිකුණාමලය නුවර බදුල්ල අම්පාර හම්බන්තොට මොණරාගල රත්නපුර පොළොන්නරුව මාතලේ මඩකලම කියන දිස්ත්‍රික්කවල ගබඩා 143කදී වී මිලදී ගැනීමට කටයුතු කරන මෙට්‍රික් 39,500ක් ජූලි 13 වෙනිදා ඉඳන් ආරම්භ කරනවා. ඊට අමතරව ඔඩපණය ලබා දීලා තිබෙනවා වී මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසලා දෙන්න බිලියන 10ක් රජයේ වෙනුවෙන් ලබා දුන්නා. එයත් වී මිලදී ගැනීම කරනවා. දැනට නාර රුපියල් 120ට සම්බර රුපියල් 130ට කීරි සම්බර රුපියල් 140ට මිලදී ගන්නවා.
0: ජාතික තේලක්කය වෙනුවෙන් සිලෝන් ටී විලේජ් ජාතික වැඩසටහන ආරම්භ කරනවා. 2030 වසර වන විට මෙරට තේ නිෂ්පාදනයේ කිලෝග්‍රෑම් මිලියන 400ක් දක්වා ඉහළ නැන්වීම රජයේ අරමුණයි. තේ යාපනයේ ආදායම ඇමරිකා ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ නැන්වා ගැනීමද ඉලක්කය වී තිබෙනවා. මෙම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් සිලෝන් ටී විලේජ් ඉවත් තේ ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. තේ ගම්මාන 500 පිහිටුවීම වැඩසටහනේ ඉලක්කයයි. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ මේ වසර තුල දිවයින පුරා තේ පරීක්ෂක කොට්ටාෂ 144ම ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් ආරම්භ කිරීමයි සැලසුම. මේ සමාරම්භ උත්සවය කොත්මලේ හල්ගොල්ල හපුකස්තලාව ප්‍රදේශයේදී අනිද්දා පැවැත්වීමට නියමිතයි. මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 68,672 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු ආසාදනය වීමෙන් 47 දෙනෙකු මියගොස් ඇති බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස 175ක් ඩෙංගු ආදී අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. රෝගීන් වැඩිම සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 14,112ක්. කොළඹින් ඩෙංගු රෝගීන් 13,791 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. තුන්වන ස්ථානයට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 4,885ක්. පළාත් වශයෙන් ගත්විටද බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 36,118 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ප්‍රතිශතයක් ලෙස එම සංඛ්‍යාව 52% ඉක්මවනවා. රෝගීන්ගේ සංඛ්‍යාව ඉලියාම සමග ඩෙංගු මර්ධන මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර පාසල් සිසුන් ඩෙංගු රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. පාසල් තුලදී ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන පියවර දෙකක් හඳුන්වා දීමටයි කටයුතු කර තිබෙන්නේ. එන්නේ ඇඳුමට අමතරව අත් කකුල් වැසිනසේ සුදු ඇඳුම් ඇඳීමට අවසර දෙන ලෙස සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දීමයි. නිසි ප්‍රමිතියකිනුත් මදුරු විකාශක භාවිත කිරීම සඳහා සිසුන් දැනුවත් කරන ලෙසද අමාත්‍යාංශයේ විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා. පෙරපාසල් දරුවන්ද මදුරු දෂ්ටයෙන් වළක්වා ගැනීම සඳහා අත් කකුල් ආවරණය වන පරිදි සුදුසු ඇඳුම් මන්දවා පෙරපාසල් ලැබිය යුතු බව කාන්තා හා ළමා කටයුතු ඇමතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය පවසනවා.
3: පාසල් දරුවන්ට ආරක්ෂිතව අත දිගට කකුල් වැහෙන්න ඇඳුම් භාවිතා කිරීම නැත්නම් කලිසමක් ඇඳින්න කියන එක, ඒ වගේම අත්පා වැසෙන පරිදි ඇඟලුම් භාවිතා කිරීම සඳහා උපදෙස් ලබා දීලා තිබුණා. ඒක පෙරපාසල් දරුවන්ට විශේෂයෙන්ම අදාළයි. මොකද පෙරපාසල් දරුවන් සඳහා දරුවන්ගේ ආරක්ෂාව සඳහා ගන්න පුළුවන් මදුරු විකර්ෂක භාවිතා කරන්න, මදුරුවන් දෂ්ටණයෙන් වළක්වා ගැනීම සඳහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න කියන එක අපි දෙමව්පියෝ හැමෝටම කියනවා. ඒක දරුවෝ සියලු දරුවන්ට. ඉතින් පාසල් පද්ධතිය තුලත් තියෙන පද්ධතිය, ඒ කියන්නේ මේ පරිසරය ඇතුලේ තිබෙන අර්බුදය පාසල් තුලටත් පවතිනවා, ඒක ඇත්ත. ඉතින් තව ඉදිරි සති දෙක තව විශේෂයෙන්ම අවධානයෙන් පසු විය යුතුයි. වසර 5කට වරක් එන මදුරු අසංගත තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා කියන එක තමයි තියෙන්නේ. ඒක නිසා දරුවන් සඳහා ගන්න පුළුවන් උපරිම ආරක්ෂාව ගන්න කියන එක කියනවා.
0: ඩෙංගු අවදානම හේතුවෙන් වසා දමා තිබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කටයුතු අද යළි ආරම්භ කෙරුණා. පරිසර පිරිසිදු කිරීම සඳහා පසුගිය සති දෙක තුළ උපරිම පියවර ගත් බවයි උපකුලපති මහාචාර්ය රෝහන් නෙත්තිසිංහ මහතා සඳහන් කළේ.
4: සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සියලුම පරිසර අද සිට අධ්‍යාපන සහ විභාග කටයුතු සඳහා විවෘත වෙනවා. සති දෙකක කාලයක් ඩෙංගු ව්‍යාප්ත වීමේ අවධානම තිබුණ නිසා අපි පිරිසිදු කිරීමේ කටයුතු කරගෙන ගියා වෛද්‍ය උපදෙස් සහ PHI තුමාගේ උපදෙස් පරිදි. මෙතෙන්දී ඒ පරිසර තියෙන නගර සභාවල අපිට සහයෝගය ලැබුණා. වුණා. නමුත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඊයේ දවසේ 12 වෙනිදා ත්‍රිවිධ හමුදාවෙන් අපිට සහයෝගය ලැබුණා. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සහයෝගයක් විදිහට ජනාධිපති ලේකම් කාර්යාලය එම පිරිසිදු කිරීමේ වැඩ කටයුතු වෛද්‍ය අධීක්ෂණය සහ PHI වරුන්ගේ අධීක්ෂණ යටතේ ලෑස්ති කළා තිබුණා. ඉතින් ඊයේ ඒ කටයුතු සිද්ධ කරන
0: ඩෙංගු මර්ධන වැඩසටහන පන්නපිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරුණා. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි එය සංවිධානය කළේ. මදුරු කීටයන් හමු පරිශ්‍ර කිහිපයකට මෙරෙව නීතිමය පියවර ගැනීමටද මෙහිදී කටයුතු කෙරුණා. කොට්ටාව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේද මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මූලිකත්වයෙන්. යුද හමුදාව සහ පොලිසියද ඊට දායකත්වය ලබා දුන්නා. බත්තරමුල්ල ජයවර්ණගම නිවාස සංකීර්ණයේ ආශ්‍රිතවද ඩෙංගු රෝගීන් හමුව තිබෙනවා. ඒ අනුව පරිශ්‍ර පරීක්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ මූලිකත්වයෙන්. මදුරු කීටයන් හඳුනාගත් නිවාස පරිශ්‍රවල හිමිකරුවන් වෙතද නඩු පැවරීමට පියවර ගැනුණා. දෙනියාය නව මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක නවීන වෛද්‍ය උපකරණ ලබා දීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. දිත්වාසුලිකුණාටුවෙන් අනතුරු ඇති වූ පාරිසරික බලපෑම සහ භූවිද්‍යාත්මක බලපෑම සැලකිල්ලට ගනිමින් වෙනත් ආරක්ෂිත ස්ථානයක පිහිටුවීමට යෝජිත දෙනියාය මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමට ඉන්දියාව එකඟත්වය පළ කළා. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදු වුණේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරි සන්තෝෂ් ජායන මහතුරුන් මේ සඳහා අත්සන් කළා. මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවට වඩා සුරක්ෂිත ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට හැකිවනවා. ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දශක ගණනාවක් පුරා පැවති මිත්‍රත්වය සහ සහයෝගීතාව ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි. දෙවෙනි වයස්ගතම කාන්තාව වසර 114ක් ආයු වළඳා සිය දිවි ගමනට නිමාවට පත් කළා. දෙවෙනි බොහෝ වයස්ගත කාන්තාව ලෙස වාර්තාගතව සිටින්නේ රඹෑව සංගිලි කනදරාව ප්‍රදේශයේ පදිංචි පී කළුමණිකා මාතාවයි. වයස අවුරුදු 114ක් ආයු වළඳා ඊයේ උදෑසන ඇය දිවිසැරියට සමුදුන්නා. ඒ පස්වන දරු පරම්පරාවද දැක ගැනීමේ වාසනාව උදා කර ගනිමින් කළුමණිකා මාතාවගේ පුත්‍රයා මාධ්‍යවිත අදහස් පළ කළා.
5: අම්මා මේ වෙනකන් හොඳට හිටියා. මම ලැටුමා ලැටිලා තමයි නුගුල්ලටි ඔපරේෂන් කරලා නෑවුනේ. මාස දෙකක් තිබ්බ තමයි උඹ හිටියේ. එතකම් හොඳට හිටියා. ඊට පස්සේ තමයි මේ දවස් දෙකක් තුනක් ඉස්පිරිතාලේ ඉඳලා ඔක්සිජන් ගලවලා ළඟදරගෙන ආවා. රෝගී උදේ 9 ට තමයි නැදේ. දරුව 12 දෙනෙක් ඉන්නවා. මුළු බරෝ දරුවෝ කොහොමද ඉදි පාක්ද?
0: රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8කට වැඩි ප්‍රමාණයක් සහ නීති විරෝධී අවි ආයුධ තොගයක් අත්තරංගොඩ ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා. විශේෂ කාර්ය බලකා බුද්ධ්‍යාංශයට ලැබුණු තොරතුරුකට අනුවයි දොම්පේ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කළේ. නිවසක සංගවා තිබූ අයිස් කිලෝග්‍රෑම් 8.5 ජීවඋණ්ඩ 20ක් පුද්ගල නාශක බෝම්බ 4ක් සහ කඩු 6ක් සොයාගැන්නා. ඒ සමග සැකකරුවෙද්ද අත්තරංගොඩ ගෙන තිබෙනවා. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස හඳුනාගෙන ඇති ඩුබායි වරුණ රමතාගේ සමීපතමේ බවයි වාර්තා වන්නේ. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවැළඳුණු රෝගීන්ගේ වාර්තාවීම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වැඩි වී තිබෙන බව විශේෂඥ වෛද්‍ය සත්‍යහේරත් මහත්මිය පවසනවා. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂා කිරීමට විශේෂ ජංගම සායන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවතුණා. එහිදී අය මේ බව කියා සිටියේ.
6: අපි ළඟදී ඉන්ට්‍රඩියුස් කරා මොබයිල් යුනිට්ස්, මොබයිල් ක්ලිනික්ස්. හැමෝම දන්නවා HIV කියන එක අපිට හියුමන් ඉමුනෝ ඩෙෆිෂන්සි වෛරස්. ඒක සෙක්ෂුවල් ට්‍රාන්ස්මිෂන්, ඒ වගේම අම්මගේ දරුවට, ඒ වගේම මද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්ජෙක්ෂන් කට්ටුයි, ඒකට අදාළ පොඩි පොඩි අර කුපි ඒවා මාරු කළා ෂෙයා කරන හින්දා ඒක බෝ වෙනවා. HIV හැදුනාම ඒක 100%ක් හොඳ වෙන්නේ නැහැ. හැබැයි බේත් පාවිච්චි කරොත් සාමාන්‍යයෙන් වෛරස් කන්ට්‍රෝල් කරගෙන එයාගේ ජීවිත කාලයටම ජීවත් වෙන්න පුළුවන්. අපි ළඟදී බැලුවාම සමහර රටවල් වල HIV අඩු වෙනවා, සමහර රටවල් වල HIV වැඩි වෙනවා. අපි ශ්‍රී ලංකා අපිට කැම අවුරුද්දෙම එකතු වෙන කේසස් බැලුවාම ටිකක් වැඩියෙන් එකතු වෙයිගෙන එන්නේ. පීමියාය අතර ගෑනු ආය අතරට වඩා ටිකක් වැඩියෙන් පේනවා. අපි සාමාන්‍යයෙන් අපි දන්නවා කොළඹ ගම්පහ කිව්වාම ගොඩක් මොබයිල් පොපියුලේෂන් ඉන්නවා, වෙන වෙන තැන්වල ඉඳලා එනවා ඒ වගේ. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් අනිත් ප්‍රදේශවලට වඩා ටිකක් වැඩියෙන් රිපෝර්ට් කරන ප්‍රදේශ හින්දා මේ ප්‍රිවෙන්ෂන් අප්‍රෝචස් වැඩියෙන්ම ස්කේල් අප් කරන්න ඕනි.
0: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති හා ප්‍රචාරණ ජ්‍යෙෂ්ඨ සහකාර ලක්ෂ්මන් මේන්ද්‍ර තෙන්නකෝන් මහතාද මේදී අදහස් පළ කළා.
7: සාමාන්‍ය ලිංගාශ්‍රිතව ඉදුවන මේ රෝගී තත්ත්වයන් සමාජයේ බහුලව කතා වෙන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාත්මකව ඒ වගේම රහසිගතව තමයි මේ ප්‍රතිකාර පවා සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි දන්නේ අපේ රට තුළ කොපමණ සංඛ්‍යාවක් ඇත්තටම මේ ආසාදිතින් ඉන්නවද කියලා බලලා. ඒ හින්දා බොහෝ වෙලාවට අයිරස් අපේ පාලනයකින් තොරව ඇතිරෙනවා. ඉතින් මේක දිගින් දිගටම පැතිරලා ගිහිල් ලෙවල්ලා සියලුම දෙනා මේ ලිංගාශ්‍රිත සමාජ රෝගීන් බවට පත්වීම වළක්වා ගැනීම සඳහා අපේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන හැඩසටහන ඉතා විශාල කාර්යභාරයක් කරනවා.
0: දශක ගණනාව ප්‍රසංග වේදිකාව හැඩ කරමින් දහස් ගණන් රසිකයන් අමන්තානන්දයට පත් කළ මරිසෙල් ගුණතිලක නම් අසහාය ගායිකාව අද පසරුවේ දැන් සමුගත්තා. ඇගේ දේහය තැන්පත් කර තිබූ බුරැල්ල මල්ශාලාවට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේහයට අවසන් ගෞරව දැක්වුවා. අනතුරුව පවුලේ ඥාතීන් වෙතද ජනාධිපතිවරයා සිය ශෝකය පළ කර සිටියා. මරිසෙල් ගුණතිලක මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසු වුණා. බටහිරාරේ වේගරිද්ම ගායන කලාවක් අනුගමනය කළ ඇය මෙරට බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් ගායිකාවක්. කුඩා වියේදීම සංගීත ශේෂ්ත්‍රයට පිවිසි ඇගේ ගීත කලාවේ හැරවුම් ලක්ෂයක් ලෙස සටහන් වන්නේ 1977 වසරේදී ගායනා කළ කැන්ඩි ලමිස්සි ගීතයයි. එමගින් ඇය ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේද ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගත්තා. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණේ. කලාකරුවන් දේශපාලකයන් ඇතුළු රසිකයන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. තවදුරටත් සාකච්ඡා සඳහා අවස්ථාව පවතින අතර සටන් විරාමය අවසන් ලෙස සලකන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති, වෙරළබඩ රේඩාර් පද්ධති සහ කුඩා බෝට්ටුවලට අමෙරිකා හමුදාව ගුවන් යානා, නාවික යාත්‍රා සහ ඩ්‍රෝන යානා භාවිත කරමින් ප්‍රහාර එල්ල කළ බව අමෙරිකාව පවසනවා. ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයන් සඳහන් කළේ අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඔවුන් බහරේනයේ සාකුවේටේ අමෙරිකා හමුදා පහසුකම් ඉලක්ක කර ගනිමින් පහර දුන් බවයි. ඕමානයේ රේඩාර් පද්ධති විනාශ කළ බවත්, ජෝර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරේ ඉන්ධන ටැංකි සහ පතුරුම් ගබඩාවලට පහර දුන් බවත් ඉරානය කියා සිටියා. රොයිටර් පුවත් සේවය සමග කෙටි දුරකථන සම්මුඛ සාකච්ඡාවලට එක්වෙමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එල්ල කළ ප්‍රහාර ගැන සඳහන් කළා. මේ හේතුවෙන් ගෝලීය තෙල් මිලද ඉහළ ගොස් තිබෙනවා. සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ලකුණු 270කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුර පහර දුන් ඉන්දිය කණ්ඩායම කඩු 10ක් දැවී ලකුණු 285ක් රැස් කළා. පෙරතුරින්ම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම කඩු 10ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 170ක් පමණයි. යානු වැඩි ලකුණු 115ක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දිය කණ්ඩායම කඩු 7ක් දැවී ලකුණු 341ක් රැස් කිරීමෙන් ඉනිම අතීතයටයි තීරණය කළේ. එංගලන්ත කණ්ඩායමට ලකුණු 457ක ඉලක්කයක් ලබා දෙමින් ඊට පිළිතුරු ලෙස එංගලන්තයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි. ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයකට ජනපතිගෙන් සැලසුම්. යලකන්නේ වීමිලදී ගැනීමට රජයෙන් බිලියන 16ක්. ඩෙංගු මදුරුවාගෙන් පාසල් සිසුන් රැකගන්න උපදෙස් මාලාවක්. දෙනියාය මූලික රෝහලට මිලියන 600ක වෛද්‍ය උපකරණ ලබා දීමට ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක්. අවුරුදු 114ක දිවිසැරිය නිම කළ කළු මැණිකා. කෝටි 12ක අයිසා ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගු වී. ඉරාන අමරිකා සාකච්ඡාවලට ඉඩක් ඇතැයි ට්‍රම්ප් කියයි. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
8: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හවස 6 විනාඩි 52.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
2: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුල මතුරුවන් බෝවිය හැකි තැන් නැති බව තහවුරු කරගන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 10 ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

වලවර හතයි වනාඩි එකයි ආදරය දැනෙන ජීවිතය දැනෙන තවත් සුන්දර ආදරණීයම දවසක් ගත වෙලා යොමින් තේරන දවස චල මාස 13 වෙනිදා සඳදා අපි ආදරෙන් මොන ගැහෙනවා හිතට ආදරය දැනෙන හිතට ආදරය දනවන ආදරණීය පැය දෙකක් ගත කරන බලාපොරොත්තුවත් එක්ක මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර එක්ක අද හිතට දැනෙන ගීත එක්ක සොඳර බොලිවුඩයට තමයි අපි යන්නේ සඳුදා ඔබ දන්නවා සාමාන්‍යයෙන් සඳුදා දවස්වලට අපි හිතට දැනෙන හින්දි සින්දු ගොඩක් අහනවා කියලා මේ හින්දි ගීත කියලා කිව්වහම ගොඩක් කලාවට අපි ආදරය කරන සමහර සිංහල ගීත නිර්මාණය වෙන්නත් මේ හින්දි ගීත ලොකු බලපෑමක් කරලා තියෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක අපිට ගොඩක් හිතට දැනෙන කමක් අපේ කමක් මේ හින්දි ගීතය ඇතුළෙත් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ ගීත පෙළගැස්ම ආදරණීයව ඔබත් එක්ක මේ විදිහට බෙදා හදාගන්නේ විවිධත්වයක් වෙනසක් අපේ ජීවිතයට අත්‍යවශ්‍යම ඕනා කර තිබෙන නිසාවෙ. ඉතින් රාත්‍රී 9 වෙනතුරු FM 93.5 අනතුරදශමතෙන් වගේම www.lakhandaradio.lk පෙවෙපඩවෙන් අතරින් මේ පැත්තට එන්න කියලා තමයි කියන්නේ. ඉතින් අද හිතට දැනෙන දේවල් අපිට එක කියන්නත් පුළුවන්. 07.3.93.5.7 WhatsApp message එකක් කියලා. දැන් මේ හින්දි චිත්‍රපටය ගැන කියනකොට ඉතාම ඈත කාලයේ මතකයන් වගේම මේ ඈත කාලයේ මතකෙනුත් තියෙනවා. ඔබේ ජීවිතයට බැඳුණු ආදරය දැනුණු තැන්, වේදනාව වේරහව දැනුණු තැන්, හිත හැදුව ඒවා වගේම හිත කැඩුණු තැන්, ওই හැම එකක්ම මතක් වෙනවනේ ගීතයත් එක්ක. ඉතින් ඒ නිසා අපි අද 90 දශකෙන්ම වැඩේ පටන් ගන්න කියලා හිතුවා. ආශිකි චිත්‍රපටයේ ගීතයකින් තමයි අද සඳදී දහර පටන් ගන්නේ. 1990 දී තිරගත වුණු musical romantic drama film එකක් තමයි මහේෂ් පාච අධ්‍යක්ෂණය කළ ආශිකි කියලා කියන්නේ. ඉතින් මේ ආශිකි චිත්‍රපටයේ ගීත අතරම අදටත් හරිම

ගීත අපි හදවතෙන් බැලඳ ගත්තා. මේ ගීත ගැන කතා කරනකොට ඕනෑම තැනක මේ ප්‍රේමය කියන දේ ප්‍රේමය විතරක්ම වෙලා තියෙනවා නම් ඉතින් එතන කිසිම ගැටලුවක් නැහැ, කරදරයක් බාධකයක් නැහැ. හැබැයි අර ගඟක් වගේ තමයි ප්‍රේමයත්, එහෙම නිකන් පාඩුවේ ගලාගෙන යන්නේ නැහැනේ. ගඟක් වුණහමත් ඉතින් විවිධ තැන්වල හැපෙනවා, බොහොම පටු විදිහට ගලාගෙන යන තැන් තියෙනවා, දෙගුඩ තලාගෙන නේද මිනිසුන්ට අපේ ජීවිතවලට හානි කරමින් ගලාගෙන යන තැන් තියෙනවා. ඒ වගේ තමයි ජීවිතේ. මේ ආදරය කියලා කියන දේත් අපි එකටම යන්න, එකම මගක යන්න පෙරුම් පුරමින් හමු වුණා වුණාට සමහර වෙලාවට වෘත්තීය ජීවිතයේ ආදරය දෙක එකට ලං කරගන්න ගියාම විවිධාකාර බාධක කම්කටොළු වලට මූණ දෙන්නත් සිද්ධ වෙනවා. ඉතින් එහෙම වුණහම මොකද කරන්නේ, මොකද්ද තෝරගන්නේ? මේ කතාවම මීට කාලයකට කලින් අභිමාන් චිත්‍රපටය ඇතුළත කතා බහට ලක් කළා. අමිතාබ් බච්චන් එක ජයා බච්චන් ප්‍රධාන චරිත නිරූපණය කළ අභිමාන් මේ චිත්‍රපටය ඇතුළත කතා තේමා වුණේ මේ වෘත්තීය සාර්ථකත්වයත් එක්ක ඇති වෙන තත්ත්වය, ඊට පස්සේ ඒක කොහොමද ආදරයට බලපෑම් කරන්නේ කියන කාරණාව. ඉතින් ආශිකී කියලා කියන්නේත් එහෙම කතා තේමාවක් එක්ක 90 දශකයේදී බොලිවුඩ් සිනමාවේ වගේම මේ සිනමාවට ආදරය කරන රසිකාගාරය පුරා උන්මාදයක් ඇති කළ චිත්‍රපටයක් කියලත් කියන්න පුළුවන්කම තියෙනවා. කොමනත් අපි අද පළවෙනි ගීතය අහන්න යනවා. මේ ගීත ඇතුලේ සමහර වෙලාවට මේ හිතට දැනෙන දේවල් ඔබෙත් තියෙන්න පුළුවන්. මම අර ඉස්සර වෙලා කිව්වා වගේ ඒ හිතට දැනෙන දේවලුත් අපිත් එක්ක කියන්න අමතක කරන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා. ආශික චිත්‍රපටයේ ලස්සන ගීතයකින් එහෙනම් අද සඳදිය දහර ආරම්භ කරන්න සූදානම්. මීට කලිනුත් අවස්ථා කීපයකදීම ආශික චිත්‍රපටයේ ගීත අපි අහලා තියෙනවා. ඉතින් අදත් වෙනදා වගේම හිතට දැනෙන ගීත ආරම්භ කරන්න සඳදිය දහරත් එක්ක පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ විදිහට සාසකී සරෝ රත හේ ජේසී.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711 711
4: පෙරවර 7 වනට 14

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
0: සන්තරණිය තාරහර
2: සඳදය දහර හගෙන ඉන්නේ අරත අපිට සඳදය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත් වෙල පදනවා සංවාධරණය වෙන රටක පුරවැසියන් වැදිහට අපිට තියෙනවා මේ විවිධාකාර සිහින මොකද අපි දන්න අපි පුංචි කාලෙඳන් අපි ඉගෙනගෙන තියෙන අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. එතකොට ආර්ථිකව සාධක ගැන කතා කරනකොට තනියම අපිට අපේ රැකියාවෙන් විතරක් අපේ වෘත්තියෙන් විතරක් අපේ ව්‍යාපාරයෙන් විතරක් නැගී සිටීමේ ශක්තිය හරි අඩුයි. ඉතින් ඒ වෙනුවෙන් දිවාරෑන් නොතකා මහන්සි වුණත් සමහර වෙලාවට අපේ හීන අපිට ගොඩාක් දුරින් පේනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම දුරින් තියෙන හීන ලං කරලා ඒ සිහින සැබෑවක් බෝඩපත් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය ලෑස්තියෙන් ඉන්නවා කියලා ඔබ දන්න ඔබේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය එක්කරන ගමන්. ඉතින් NLP මෙගා පව රුපියල් කෝටි 47ක ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙන අතර ලංකාවේ එකම ලොතරැයිය. ඉතින් ඔබට පුළුවන්කම තියනවා දැන් රුපියල් කෝටියක පව සුපිරිතෑග සහ ග්‍රෑන්ඩ් සුපිරිතෑගට සුපිරි මෝටර් රථයක් දිනා ගන්න රුපියල් 40ක් විතරක් වැය කරලා. ඉතින් ඒ වගේම තමයි මුදල් හිණේ විතරක් නෙවෙයි සුපිරි මෝටර් රථයක හිණේ හැබෑවක් බවට පත් කර ගන්නත් දැන් ඔබට ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක එකතු වෙලා මෙගා පව එක්ක ඉඩකඩ ලැබිලා තියෙනවා. රහතයි වෙනාඩි 17යි ඌටි පැත්තේ යන්න හිතෙනවා. ඌටි වලට යමු කියලා කිව්වහම මේ ඉන්දියාවේ ඌටි වලට මම එහෙම කිව්වහම මට හිතෙනවා සාමාන්‍යයෙන් 2002 විතර වගේ ඉඳන් ඒ කාලේ දිචිතවට බැලුව කෙනෙකුට ඌටි ගැන මතක් වෙනවා කියලා කිව්ව ගමන් සීතලක් මතක් වෙන්න ඕනේ දැනෙන්න ඕනේ වගේම මේ චිත්‍රපටයේ හොඳ බලලා තියෙන කෙනෙක් නම් ටිකක් බයත් හිතෙන්න ඕනේ. ඉතින් හරියටම කොත් සංජනාගේ කතාව සංජනාකේයි ආදිත්‍යගේ කතාව දෙයනේ මේ අතරමැදට මාලිනී එකතු වෙනවා. කොහොමද මාලිනී එකතු වෙන්නේ? ඒ කතාවේ අපිට බය හිතෙන කොටස අරගෙන තමයි මාලිනී මේ කතාවට එකතු වෙන්නේ. මේවන් කිව්වේ ඩිනෝ මොරයා, විපාෂ බාසු, මලිනී ශර්මා, අශුතෝෂ් රණා රංගපෑව, වික්‍රම් භත අධ්‍යක්ෂණය කළ රාස් චිත්‍රපටයේ ගැන මේ චිත්‍රපටය 2002 තමයි තිරගත වෙන්නේ. සුපර්නැචරල් හොරර් මූවි එකක් විදිහට තමයි මේක පිළිගන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් බොලිවුඩ් සිනමාවේ මේ හොරර් ෆිල්ම්ස් ගැන කතා කරනකොට රාස් වලින් අපිට මේ කතාව පටන් ගන්න පුළුවන්කම ලැබෙන මොකද අපි දන්න කාලේ බොහෝ වෙලාවට මම මේ කතා කරන්නේ මගේ වයසත් එක්ක නිසා සමහරවිට ඔබට ඊට වඩා දෙකින් ඇති ඔබේ වයසත් එක්ක කල්පනා කරලා බලනකොට හැබැයි මේ රාස් චිත්‍රපට මාලාවක් විදිහට අපිට චිත්‍රපට කීපයක්ම බලන්න ලැබුණා ඊට පස්සේ. නමුත් රාස් පළමු චිත්‍රපටය අපිට අරගෙන ආව මේ කතාව තාමත් තැති ගැන්මක් එක්ක අපේ හිතේ රැඳිලා තියෙනවා. ඉතින් සංජනා සහ ආදිත්‍ය දෙන්නාගේ විවාහයෙන් පස්සේ ඒගොල්ලන්ගේ මේ ජීවිතේට ඒ පවුලට ආව ප්‍රශ්න කොහොමද මේ දේවල් එක්ක ජීවිතය බැඳුනේ, ආදරය දැනුනේ, ප්‍රේමය, රාගය මේ සියලු කතා අතරේ අපිට අමතක නොවෙන සිඳු ගොඩාක් මේ චිත්‍රපටයත් එක්ක තිබුණා ඉතිරි වෙලා. ඒ වගේම තමයි දැන් මේ විපාෂ බාසු කියන රංගන ශිල්පිනියගේ ජීවිතයේ අතිවිශේෂ චිත්‍රපටයක් තමයි රාස් කියන්නේ. හැබැයි මේ චිත්‍රපටයේදී අපිට ඇහෙන ඇගේ කටහඬ නෙවෙයි මොනාකෝ ෂෙට්ටි කියන සුපිරි හඬ කැවීම් ශිල්පිනියගේ හඬ තමයි අපිට විපාෂගේ එහෙම නැත්නම් මේ චිත්‍රපටයේ සංජනාගේ හඬ විදිහට ඇහෙන්නේ. ඉතින් හරියම සුන්දර ගීත අහන්න ඉඩකඩ ලැබුණු මේ චිත්‍රපටයේ ගැන කතා කරනකොට අපිට ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනා නදීම් සහ ශ්‍රවණ් අපි පළවෙනි ගීතය ඇහුවෙත් ඔවුන් දෙදෙනාගේ තනු නිර්මාණයෙන් සංගීතයෙන් අශික චිත්‍රපටයේ නිතේන රාස් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ නදීම් සහ ශ්‍රවණ්. ගීත සියල්ලම වගේ අදටත් ජනප්‍රියයි. මේ ඇහෙන ගීතය ඒ වගේම මේ චිත්‍රපටයේ තිබුණු ගීත සියල්ලම වගේ අදටත් හැමෝම ආදරය කරන ගීතය.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: අපේ අම්මගේ දරාවද

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 479 579.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. බිඳුවයි 766 366 176 අංකයට ඔබ

0: Lakhanda, Radio ITN. Manaviya Premi, Sandaryatmaka Viyamana,
1: Santhiya Tara. වෙලාවහරයට පෙරය 7:30යි මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ප්‍රියමන අතරින් සඳදිය දහරහගෙන ඉන්නේ ධර්ම ප්‍රොඩක්ෂන්ස් ආයතනයේ කියලා කියව ගමන් කරන් ජෝහර් කියන මේ බොලිවුඩ් වල සාමාන්‍යයෙන් ටිකක් හොඳ අහන වැඩිපුර බැනුම් අහන චරිතයක් තමයි අපිට මතක් වෙන්නේ. කරන් ජෝහර් තමන්ගේ පෞද්ගලික ජීවිතයේ හින්දාත් ඒ වගේම ඔහුගේ රුචි අරුචිකම් හින්දාත් ඒ වගේම විශේෂම තරු දරුවන්ට සිනමාවට එන්න මග හදලා දෙන කෙනෙක් නිසාත් විශේෂයෙන්ම මේ නැපොටිසම් ගෝඩ් කින් කියලා තමයි කියන්නේ මේ තරු දරුවන්ට අතහිත දෙන්න සදී පැහැදී ඉන්න කෙනෙක් විදිහට තමයි කරුණ හඳුනාගන්නේ. හැවිතින් අපිට කරන් කිව්ව ගමන් මතක් වෙන චිත්‍රපට ගැන කතා කරනකොට ඔහුගේ ඒ බොලිවුඩ් වලට ලබා දුන්න සුවිශේෂ දායකත්වය තම දෙක කරන්න බැහැ. ඉතින් 2006 තමයි ධර්ම ප්‍රොඩක්ෂන්ස් ආයතනය යටතේ නිෂ්පාදනය වුණු කරන්ගේ අධ්‍යක්ෂණයෙන් අපිට බලන්න ලැබුණු හරිම කතාබහට ලක්වන චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ කවි අල්විදානා කෙහෙනම්. අල්විදා කියලා කියන්නේ වෙන්වීම. කවි අල්විදානා කෙහෙනම් කෙසදා වෙන් වෙනවා යැයි කියන්නට එපා. අමිතාබ් බච්චන්, ශාරුක් ඛාන්, අභිෂේක් බච්චන්, රනි මුඛර්ජී, ප්‍රදීප් සෙන්ටා, කිරන් කේර් මේ චිත්‍රපටයේ රංගපෑව. පවුල් දෙකක කතාවක්. පවුල් දෙකක ජීවත් වෙන විවිධාකාර සමානතා තියෙන මිනිස්සු තමන්ගේ සමාන අසමානිකම් රුචි අරුචිකම් එක්ක ආදරේ හොයා ගන්න කරන උත්සාහයක්. ඒ වගේම ඒ උත්සාහය ඇතුලේ අසීමිත විදිහට කායිකව මානසිකව සමාජීයව පීඩාවට පත් වෙන පොළේ අනිකුත් උදවිය. ඉතින් ආදරේ කියලා කියන කාරණාවෙදි විශේෂ මේක මේ නිත්‍යනුකූල විවාහයක් දක්වා ගියාට පස්සේ දරුවන් බිහිවුණු පවුලක් බවට පත් වුණාට පස්සේ ඒ වගේම තමන්ගේ දරුවන් තමන් දෙමව්පියන් බවට පත් කළ දරුවන් මෙන්න මේ කියන පවුලේ සාමාජිකයන් අතුල ඇතිවන ඝට්ටනය කොයි තරම්ද කියන දේ ඉතා ගැඹුරින්ම කතා කළ චිත්‍රපටයක් තමයි කවි අල්විදානා කෙහෙනම් කියලා කියන්නේ. මේ චිත්‍රපටය ශංක හිසන් ලෝහි තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ජාවේද අක්තර් තමයි සියලුම ගීත රචනා කළේ. ඉතාමත්ම සුන්දර ගීත අපිට අහන්න ලැබුණු තවත් එක් චිත්‍රපටයක් තමයි කවි අල්විදා නා කෙහෙනම් කියලා කියන්නේ.

0: නවා මමත් අන්නවා අපි වෙන්නුණු බව දෙමතක ගිය බව හැබැයි දුර් ජාකේ හේ මුච්සේ ගඩාක් දුරට ගියාට පස්සෙත් මගෙන් ඔබ තමෙරි යාතෝ මේරහෙනා තාමත් ඔබ මගේ මතකයන් අතරේ ඉන්නවා
1: තුම්කෝ भी है खबर

0: Keseda, when we nawaya iki anna tepa. Vela vera hatai, vena de hatali hai.
1: Hamo make a race to a tio, a full chill, like a bike, a wine at the common.
2: Kalabala vinipa, mage bike, a tires, see at premium range.
1: Vangu nut, wet paracuna, sure.
2: Natua, super wet and dry grip nisa, siramo corner it. Buy an extra mile and pulua. Don't ever think of a mile jigatsa, extraordinary performance cigar dinner, super premium looking up. See at grip X5 saha, summits 5. See at the road is yours.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: ஆத்மக்கு வியமன சந்திய தாரஹர.
1: රහතයි වෙනදී 42 මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහය දායකත්වය ලබා දෙන ඩෝමගෙනත් මතක් කරන්න ඕනේ. මේ ඩෝමා 3-in-1 පැකේජ් ගැන තමයි මතක් කරන්නේ. දන්නවනේ දැන් මේ වෙනකොට මේ ගමන ආරම්භ කරලා අවුරුදු 1.5ක්ම ගෙවිලා ගිහිල්ලා කියන්නේ අලුත් ගමනක් ආරම්භ කරන්න 2026 අවුරුද්දට තමයි ඔබට මේ අවස්ථාවන් ලබා දෙන්නේ ඩෝමා එක්ක. ඔබ දන්නවා දැන් ගොවි ජනතාවගේ විශ්වසනීය හවුල්කර ඩෝමාත් එක්ක ඔබට පුළුවන් කමති ඔබේ ව්‍යාපාර ජීවිතය සාර්ථකත්වය ළඟා කරගන්න ස්ටීම් බටා ස්වයං ක්‍රේවී කිට මේ යන්ත්‍රයක් එවැගේම කලස්සවට යන්ත්‍රයකින් සමන්විත විවිධ ධාරිතා දෙකකින් යුතු පැකේජ් දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. වීතැම්බීම වියලීම කෙටීම සහ කළුවැට අවපහැට ආදීවත් කිරීම දක්වා ක්‍රියාවලිය වේගවත්ව ඉක්මනින් ඉටු කරගන්න මෙමකින් ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මේ යන්ත්‍ර තුනම එකවර මිලදී ගැනීමේදී විශේෂ මිල අඩු කිරීමේ වට්ටම් ලබා ගන්නටත් පුළුවන්කම තියෙන හැබැයි කොන්දේසි තියෙනවා. ඉතින් ඒ නිසා වැඩිදුර විස්තර දැනගන්න අපි මෙහෙම කිව්වට ඔබට විස්තර මදි කියලා හිතනවා නේ අනිවාර්යම නේද? වැඩිදුර විස්තර දැනගන්න ඕනේ නේද? එහෙනම් කතා කරන්න 0116475479 දුරකථන අංකයට 0111476479 දුරකථන අංකයට කතා කරලා ඔබට පුළුවන් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න. මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් විතින් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන එක්ක අපි ආයමත් යන්න හදනවා. මේ 90 දශකයේ අපේ හිත පැහැර ගත්ත චිත්‍රපටයකට කියලා කිව්වත් හරියටම කිව්වොත් 1993 අවුරුද්දේදී චිත්‍රපටය තිරගත වෙන්නේ හම් හේ රහී ප්‍යාර් කේ තබයි චිත්‍රපටය. චිත්‍රපටය මේ බොහෝ දෙනා වැළඳගත් වගේම මෙලංකාවෙත් ගොඩක් ජනප්‍රිය වුණා මේ චිත්‍රපටය. මහේෂ් බට තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. දහිර හුසේන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ ආමිර් ඛාන් එක්ක රොබින් බට මේ චිත්‍රපටයේ තිරරචනයට එක් වෙනවා. ඉතින් නදීම් ශ්‍රවණදලනගේ සංගීතය ජොහේ චාප්ලා සහ ආමිර් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරා මේ චිත්‍රපටයේ. දැන් ආමිර් ඛාන් එක ගැන කතා කරනකොට මේ දවස්වල ඔහු ගැන කතා කරන අතරේ විවාහයත් එක්ක ආමිර්ට ගොඩක් දෙනා සුබපැතුම් එකතු කරනවා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය ගත්තහම ජොනයිඩ් ඛාන් නිරන්තරයෙන්ම මේ දවස්වල අපි දකින සමාජ මාධ්‍ය තුල ඉහළට එසවලා පේනවා. ජොනයිඩ් ඛාන් ආමිර් ඛාන්ගේ පළමු විවාහය පුත්‍රයා. ඉතින් එතකොට ජොනයිඩ් ඛාන්ට උපදෙස් දෙනවා ඔහුගේ රසිකයින් තාත්තා තුළින් විවාහයත් කරගත්ත එක මාතෘකාවක් බවට පත් කරගෙන. ඉතින් කොහොම නමුත් බොලිවුඩ් සිනමාවේ විශේෂම චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදිහටත් සාර්ථක දිගු ගමනක් ආව පුද්ගලෙක් තමයි ආමිර් ඛාන් කියලා කියන්නේ. ඉතින් ආමිර්ගේ මේ නිර්මාණය හම් හේ රහී ප්‍යාර් කේ ලංකාව පුරා ජනප්‍රිය වුණා කියලා මම කියවන මේ චිත්‍රපටයේ ගීත කුමාර් සානු, අල්කා යාග්නික්, සදානා සර්ගම් එක මේ ගීත ගායනා කළා. මේ තුන්දෙනා තමයි චිත්‍රපටයේ සියලුම ගීත ගායනා කරන්න එකතු වුණේ. දැන් මේකේ තිබුණු සමහර ගීත අර බම්බල් සෙගයි පුනා හැම ලංකාවේ ගොඩාක් ජනප්‍රියතට පත් වෙන ගීත අපි අද තෝරගත්තා. හම් හේ රහී ප්‍යාර් කේ චිත්‍රපටයේ අපි ගොඩක් ආදරය කරන ගීතයක්. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ගීත අහන්න. ඒ වගේම තමයි මේ ගීත ගැන කතා කරනකොට හිතට දැනෙන දේවල් ගැන කියන්න කියලා මම කියවනේ. ITN එකෙන් තමයි හින්දි චිත්‍රපට වැඩිපුර අපි බැලුවේ. එතකොට ඒ නිසාම හැමදාමත් ඒක අමතක කරන්නම බැරි ඉතිහාසයක් කියලා මාධවි අකුරේගොඩ ඉඳන් මැසේජ් එකක් එවලා තියෙනවා. බදාදා රාත්‍රියේ වෙනකල් මග බලාගෙන හිටපු කාලයක් තිබුණා. ඉරිදත් ඒ වගේ ඉරිද දවල්ටත් හින්දි චිත්‍රපට ගොඩක් බැලුවා. ITN එකෙන් කියලා ස්තුතියි මාධවියට. මතකයන් බෙදාගත්තට අපිත් එක්ක. දෙයනේ කවුරු හරි කොල්ලෙක් මට ආදරේ කරනවා.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: රහතයි වෙනද 52යි
2: නතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් මා

ගීතයක් අරගෙන එනවා මම. දෙල් සේ චිත්‍රපටය 1998 වසරදී තිරගත වුණු මනරත්නම් කේ දෙල් සේ චිත්‍රපටේ එයා රොහමන් තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ. ඉතින් මේ ගීත අදටත් බොහෝ දෙනා ආදරය කරන ජනප්‍රිය ගීත. ඒ වගේ තමයි සුෆි කියන ඉන්දියාවේ මේ ගොඩක් දෙනා නිර්මාණවලට භාවිත කරන මේ සංස්කෘතිමය ස්වභාවය ගීත ඇතුළට අරගෙන එනවා වචනවලත්, ඒ වගේම මේ සංගීතයටත් එකතු කරගන්නවා. සුෆි ජන සංගීත රටාවක්. එතකොට බොලේෂා කියන නිර්මාණ ශිල්පියාගේ තය තයා කියන මේ ගීතයත් එක්ක තමයි චය චයා කියන ගීතය නිර්මාණය කරන්නේ. චලි චය චය චය චය කියලා කියන බලිවඩ චිත්‍රපටයේ කරමේ අපි දකිනවා මේ ගොඩක් අදටත් ජනප්‍රිය මලයිකා ඉන්නවා මේ චිත්‍රපටයේ. මේ ගීතයට රංගනින් දායකත්ව ලබා දෙනවා මලයිකා ගැන ගොඩාක් කතා කරනවා. ඉතින් රංගන ශිල්පිනියක්කටත් වැඩිය නිරූපණ ශිල්පිනියක් විදිහට, වගේම බොලිවුඩේ කතාවලට නිරන්තරයෙන්ම පාදක වෙන කෙනෙක්, ඒ වගේම ඇගේ විවාහය බිඳියාම සහ ඒ දේවල් සියල්ලත් එක්ක වයස 50 ගණන් ඉක්මවලා හිටියා. තාමත් වයස අවුරුදු 20 ගණන්වල වගේ තාමත්ම නිරෝගීව තමන්ගේ ශරීරයේ ශක්තිමත්ව පවත්වාගෙන යන කාන්තාවන්ට උදාහරණයක් විදිහටත් හිතේ මලයිකාව යොදා ගන්නවා කියන්න. හොඳ වගේම නරකත් ඉතින් හැම වෙලාවෙම කතාවහට ලක් කරන නිසා, හැබැයි නරක කතා වෙන ගොඩාක් තැන්වලින් චුට්ට කරේ අපහසු වෙනුනත් හොඳ හොයා ගන්න පුළුවන් නම් කච්චර හොඳයිද නේද? එය රහමාන අනුරාධා ශ්‍රීරාම්, ඒ වගේම අනුපමා සෆ එබිමානී කයනා කරන දිල් සේරේ තමයි අපි ඊළඟට අහන්න තෝරගත්තේ. මේ චිත්‍රපටයට සියලුම ගීත රචනා කරන්නේ ගුල්සාර්. ඉතින් රහමාන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා බවට පත් වෙන්නේ ගීත ගයනත් ඔහු එකතු වෙනවා. අමර්ගෙත් මේග්නාගෙත් කතාව ශාරුක් මනිෂා කරාලා, ඒ වගේම ප්‍රේටේ සෙන්ටා මේ චිත්‍රපටයෙන් අපිට මුණගැහුණේ.

අර්ජුන් රෙඩ්ඩි තමයි මේ චිත්‍රපටය මුලින්ම අපිට දකින්න ලැබුණු අවස්ථාව. කබීර් සිං චිත්‍රපටයේ ගීතයක් තමයි අපි ඇහුවේ. තව ගීතයක් තියෙනවා මේ චිත්‍රපටයේම. මේ 2019 අවුරුද්ද තමයි සන්දේ ප්‍රදීපංක කබීර් සිං නිර්මාණය කරන්නේ. 2009 වසරේදී මේ නිර්මාණය කරන කබීර්සින් ඔහු තමගේ ප්‍රථම බොලිවුඩ් සිනමා නිර්මාණයේ විදිහට තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම තමයි 2017 දී ඔහුම තෙලිඟු චිත්‍රපටයක් නිර්මාණය කරන අර්ජුන් රෙඩ්ඩි කියලා. මේ අර්ජුන් රෙඩ්ඩි තමයි 2019 දී කබීර් සිං කියලා බොලිවුඩ් සිනමාවට එන්නේ. අර්ජුන් රෙඩ්ඩි 2017 දී තිරගත වුණ මේ චිත්‍රපටයේ සන්දීප් රෙඩ්ඩිම තමයි අධ්‍යක්ෂණය කළේ. විජය දේවරකොණ්ඩා, ශාලිනී පාණ්ඩේ, රාහුල් රාමකෘෂ්ණ මේ චිත්‍රපටයට එකතු වුණා. මේ තෙලිඟු චිත්රපටයේදී විජය දේවරකොණ්ඩා ෆිල්ම්ෆෙයා දකුණු සම්මානවල ෆිල්ම්ෆෙයා සවුත් ෆෙස්ටිවල් එකේදී හොඳම නළුවා විදිහට සම්මානක් දිනාගත්ත කබීර් සිං බවට පත්වෙන්නේ ෂහීඩ් කපූර්. ෂහීඩ් කපූර් එක කියලා අදවානි තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. අකිල් ඉෂත් සච්දේවා, ඒ වගේම මිතුන්, ඉෂත් කමිල්, මනෝජ් මුන්ටෂීර් කුමාර්, ඒ වගේම හර්ෂවර්ධන් රාමේශ්වර් මේ චිත්‍රපටයට සංගීත නිර්මාණය කරන්න, ගීත නිර්මාණය කරන්න එකතු වෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ ගීත අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. තාමත් අරිජිත් සිං ගායනා කරන ගීතය කොට අපිට කලින් හෝ අර්ජුන්ගේ ගීත දෙකක් ඇතුළත් වෙනවා මේ චිත්‍රපටයේ. මේ තවත් එක් ගීතයක් කබීර් සිං චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටය එතකින් නතර වෙන්නේ නැතිව නැවත වතාවක් දමිළ සිනමාවටත් එකතු වෙනවා. මේ විදිහට අවස්ථා කීපයකදීම නැවත නැවත අපිට මේ චිත්‍රපටය බලන්න පුළුවන්කම ලැබුණා.

0: වලවර 8 වෙනට වෙස්සයි.
1: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: Race dello Drake.
1: හැම මේකම රේස් එකතු වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් රෝඩිස් රස්
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

පෙළවරටයි වදර වැස දෙකයි මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන සඳදිය දහර ආදරෙන්න පහකින ඉන්නේ අතරතුරදී මතක් කරන්න ඕනේ කෝටිපතියෙක් වෙන්නේ කොහොමද කියලා. කෝටිපතියෙක් වෙන්න රුපියල් 40ක් වැය කරලා පුළුවන් කියලා ඔබ දන්නවද? ඔබ දන්නව නේද? ටිකක් විස්තර දන්නවා අපි මේකට මතක් කරන හින්දා NLP මේකප් පවර් එක තමයි ඔබට මෙහෙම කෝටිපතියෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙන ලොතරැයි කියන දේ දාගෙන පුළුවන් දවන්තම මේකප් සුපර් ටැග් එකට අමතරව රුපියල් කෝටියක පවර් සුපර් ටැග් සහ ග්‍රෑන්ඩ් සුපර් ටැග්කට සුපර් මෝටර් රථයක් දෙනා ගන්න. මොඩල් හිනේ වගේම සුපර් මෝටර් රථයක හිනේ හැබෑ කරගන්න රුපියල් 40කට සුපර් ටැග් තුනක් දෙන ලංකාවේ එකම ලොතරැයි NLP මේකප් පවර් ඔබත් අදම වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලායි මතක් කරන්නේ. අපි බොලිවුඩ් සිනමාවේ අපිට අමතක නොවෙන සිංදු ගොඩක් එක්ක ඉන්නේ. 90 දශකයට තමයි යන්නේ. රාජා ප්‍රසාද්ගේ මදු මෙහෙරා ප්‍රසාද්ගේ කතාව මතකද? ආයිමත් ආමිර් ඛාන්ව තමයි අපිට මතක් කරන්න වෙන්නේ. ආමිරේක මාධුරී තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ. මාධුරී දීක්ෂිත තමන්ගේ පළමු ෆිල්ම් එක හොඳම නිළිය සම්මානය දිනාගත් චිත්‍රපටය තමයි දිල් කියලා කියන්නේ. දිල් හදවත. 1990 වෙනි තිරගත වුණු මේ චිත්‍රපටය හරිම මේ ප්‍රේමණීය කතාවක් තමයි ඇතුළත් වනේ. ඉන්ද්‍ර කුමාර තමයි අධ්‍යක්ෂණය කළේ. ඔහුගේත් සිනමා ජීවිතයේ පළමු සිනමා අධ්‍යක්ෂණය බොලිවුඩ් සිනමාව තුළ. ඉතින් ආනන්ද බෙනිත් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. අපි අහන්න යනවා හරිම සුන්දර ගීතයක්. සුන්දර කොට මේකෙදි වැඩිපුර දුකම තමයි තියෙන්නේ. ගීතය ගායනා කරන්නේ සුරේෂ් වත්කරක අනුරාධා පෞද්වාල්. සුරේෂ් වත්කර ගැන කතා කරනකොට ටිකක් අපිට වැඩිපුර අපි ඔහුගේ ගීත අහලා තිබුණාට ඔහු පිළිබඳව දැන් උදිත නාරායණ වෙන්න පුළුවන්, කුමාර් සානු වෙන්න පුළුවන්, ඒ අනුව දශකයේ අනිකුත් SP බාලසුබ්‍රමණියම් වෙන්න පුළුවන්, ඔවුන් ගැන කතා කරනවා වෙන්න පුළුවන්. ඒ ගැන කියද්දි මතක් වුණේ දැන් මේ අපි අහන්න යන ගීතය ඉලේරාජගේ නිර්මාණයක්. ඉලේරාජා නිර්මාණය කළ බොහොම සුන්දර ගීතයක්. මේ ගීතය චිත්‍ර එක SP බාලසුබ්‍රමණියම් ගීතාංජලි කියන තෙලුගු චිත්‍රපටයට තමයි මුලින්ම ගායනා කළේ. පස්සේ තමයි මේ දිල් චිත්‍රපටය වෙනුවෙන් ඉන්ද්‍ර කුමාර් මේ ගීතය එකතු කරගන්නේ. ඉලේරාජාගේ මුල් තනු නිර්මාණය.

Rata menada tihai hari mudah kai. Emanida dan sama nenami. Duka hitena kata awak balu hama. Duka hitena sendu wakew hama. Hitena pori hema duka kwe dan awak dan neka hari sama neng mana dia. Sahakam panjang tina kira kene duka hitena kaman nemi. Namut titen sama nena pada tawak kene koge duka danena wanang eka thari watina. දුකක් දැනලා විතරක් මදි. ඉතින් ඒකට අනුකම්පා නොකර මොකක්ම හරි මැදිහත් වීමක් කරන්න පුළුවන් නම් ඒ දුකෙන් එහාට යන්න කෙනෙකුට ඒක හරි වටිනවා නේද? අපි මේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන කරමින් ඉන්නේ නේද? අපි යනවා මේ දැන් මම කියන දුක හිතුණයි කියලා දිල් චිත්‍රපටේ අතරම හරීම මේ දුක්බර ජවනිකා කීපයක් මතක් වෙන්න ඇති. ඔබ මගේ හදවත කැලි කැලි වලට බෙඳලා දැම්ම මොකක්ද මේ දේවල් වෙන්න හේතුව කියලා ප්‍රශ්න කරනවා. හැබැයි ආයට දෙන්න උත්තර නැහැ. මගේ අසලටකම මොකක්ද කියලා මට ඔබට කියලා දෙන්න විදිහක් නැහැ. නමුත් මං හැමදාමත් ඔබේ ප්‍රියාවියම තමයි කියලා තමයි අවසානයේදී කියන්නේ. අපි ඒ දුක හිතෙන සින්දුවෙන් පස්සේ ටිකක් සතුට දෙන සින්දුවකට මාරු වෙන්න හේතුව. ආදරය කරනම් බය වෙන්න මොකටද? එහෙම කියනත් කියනවා නේද? ප්‍යාර් කියා තෝ ඩරනා කියා. අනුවතේ දිතරගත වෙනු රොමැන්ටික් කොමඩි ෆිල්ම් එකක් තමයි. සහල් ඛාන් ඇක්ෂන් එකලේ ධර්මේන්ද්‍ර සල්මාන් ඛාන් කාජොල් එක බස් ඛාන් තමයි මේ චිත්‍රපටේ රංගපෑවේ. කියන්නේ මේක නම් පෞල චිත්‍රපටයක් වගේ තමයි. මොකද ඛාන් පෞල ඒ කියන්නේ සහල් ඛාන් කියන්නේ එතකොට සල්මාන් ඛාන්ගේ බාල සහෝදරයානේ. ඊට පස්සේ අබස් ඛාන් කියලා කියන්නේ වැඩිමහල් සහෝදරයා. එතකොට මේ කට්ටියම මේ චිත්‍රපටයේදී හමු වුණා. අපිට ප්‍යාර් කියා තෝ ඩරනා කියා 98 තමයි තිරගත වෙන්නේ. ජටින් ලලිත්, හිමේෂ් රේෂ්මයා, සජිත් බජිත් කියන මේ පස් දෙනාම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරු විදිහට කටයුතු කළා. කියවනේ සතුටු හිතන ගීතයක් කියලා මේ මග අමතක වෙච්ච තරුණයෙකුගේ කතාවක් කියලා කිව්වොත් හරියටම හරි. මොකද මේ සාමාන්‍යයෙන් අපි ගමනක් යන්නේ දැනගෙන කොහෙටද යන්න ඕනේ කියලා සමහර වෙලාවට එහෙම හොයාගන්න බැරි වෙන අවස්ථාවලුත් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ තරුණයා හීනවලි විතරක් මුණ ගැහෙන තමන්ගේ පෙම්වතියට ඇත්ත ලෝකෙදීත් මුණ ගැහෙන්න කියලා ආරාධනා කරන්නේ. I love you all. මං හැමෝටම ආදරෙයි. දොස්තෝ නාකෝයි මන්සිල් හේ නාකෝයි සාතේ හේ ගමනාන්තේකුත් නැ සහයද මිතුරියකුත් ළඟින් නැහැ. ඒ වුණත් ගෙදරින් ඉක්මලා යනවා. මේ යන්නේ මං හොයන කෙනාව හමු වෙන ගමනක් වෙන්නත් පුළුවන්.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

රෑටයි වෙනද හතලෙහයි සෞන්දර්යාත්මක වේමන මේ මානවය ප්‍රේමයේ සඳතිය දහර අදරෙන් හගෙන එන්නේ 2017 තිරගතවන සොනම් තරිකසම් චිරපටේ සිනොක්තම ඊළඟට අහන තොරගෙත සවෙලන්ජන් තමයි මේ ගීතය ලියන්නේ. හිමේෂ් රේෂෝමියල් සංගීතවත් කළේ. අංකිතවරේක පලක් මුචල් තමයි ගීතය ගායනා කරන්නේ. හර්ෂවර්ධන් රණේක මරහකෙන් ප්‍රධාන චරිත නිරූපණය කළ සනම් තෙරිකසම් ඉන්දර් සහ සරස්වති පාර්ථසාර්ථිගේ කතාව 2017 තිරගත වුණාට වැඩියෙන් 2025 නැවත තිරගත වෙනකොට ආදායම් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. හින්දි සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් දෙවනවතාවේ තිරගත වුණාට පස්සේ ලබාගත් වැඩිම ආදායම් ලබාගත් චිත්‍රපට අතරේ දෙවන තැන දිනාගත්තේ සනම් තෙරිකසම් චිත්‍රපටය 2005 වසරේදී තිරගත වීමත් එක්ක බොහෝ දෙනා විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩාක් කතාබහට ලක් කළ චිත්‍රපටයක් බවට පත් වුණා. ලංකාවෙත් අතිශය ජනප්‍රියත්වය හිමි කරගත් චිත්‍රපටයක් තමයි සනම් තෙරිකසම් කියලා කියන්නේ. පෙම්වතියේ ඔයා ෆල්ලා කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ සිංහල තේරුම. සමනේ අපි ආදරය කරන කෙනා වෙනුවෙන් දිවුරුම් ලබා දෙනවානේ. මේ ඒ විදිහේ දිවුරුමක්. සනම් තෙරිකසම්. හල් දුවායේ මේනේ හැම යදුමකම ප්‍රාර්ථනාවකම මං ඉල්ලුවේ ඔබේ සතුට, ඔබේ ජයග්‍රහණය. ඉතින් මුළු ජීවිත කාලය පුරාම ඔබ හැරවෙන කෙනෙක් ඉන්නවද? සනම් තෙරිකසම්.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: වලවරටය වනද 47යි.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතේ බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

මානවීය ප්‍රේමී සොන්දරාත්මක වේමනා සඳදීද හරහාගෙන ඉන්න ගමන් රුපියල් 40කින් කෝටි ප්‍රතිසහිනේ හැබෑ කරගන්නේ කොහොමද කියලා මම මතක් කරන්නේ. NLP මේකව පවලතරයක් මිලදී කටත් පුළුවන්. ඔබට දැන් ඔබේ කෝටි ප්‍රතිසහිනේ හැබෑවක් කරගන්න. මොකද දන්නවද? එහෙම කෝටි ප්‍රතිසහිනේ සබාවක් කරගත් අය කොයිතරම් ඉන්නවද? රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මතක ලංකාව දවන්තම සුපර් ටැග් දෙකකින්ම රුපියල් කෝටි 70ක් දනදුන්න ලංකාවේ එකම ලොතරැයි තමයි NLP මේකා පවර් කියලා කියන්නේ. ඉතින් ආයත තවක් මේ වර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයි කියන දන පුරවන් දවන්ත මෙගා සුපර් ටැග්කට අමතරව රුපියල් කෝටි එක පවර් සුපර් ටැග් සහ ග්‍රෑන්ඩ් සුපර් ටැග්කට සුප්‍රීම් මෝටර් රථයක් ඔබට දෙනා ගන්න පුළුවන් කම තියෙනවා. ඉතින් මුදල් හිණේ වගේම සුප්‍රීම් මෝටර් රථයේ හිණේ සැබෑ කර ගන්න රුපියල් 40කට සුපර් ටැග් තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න කියලා මතක් කරනවා. අපි අද මං හිතන්නේ තව ගීතයක් විතරයි අහන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද සමනෙන් සිංහල ගීත වගේ නෙවෙයිනේ බොලිවුඩ් ගීත අහනකොට. අපි හින්දි ගීත කියලා ගොඩක් කලාවට අහන්නේ බොලිවුඩ් සිනමා නිර්මාණවල ගීත. එයින් බැහැරව හින්දි ගීත විදිහට නිර්මාණය වුණු ගීත තියෙන හැබැයි ඒ තරම් අපි ඒ ගීතවලට කැමැත්තක් දක්වාවි නිරන්තරයෙන් නැහුවොත්. නමුත් ඉතින් අපි ගුවන්වදලි මාධ්‍ය තුළින් ඔබට බොහෝ වෙලාවට අතීතයේ ඉඳන්ම අහන්න අවස්ථාව ලබා දෙලා තියෙන්නේ මේ බොලිවුඩ් සිනමා පටවල ජනප්‍රිය ගීත. ඉතින් චිත්‍රපටය බැලුවට පස්සේ ගොඩක් දෙනෙකුගේ හිතේ රැඳෙනවා මේ ගීත. ඒ හිතේ රැඳීමත් එක්ක මේ ගීත නිරන්තරයෙන් අහන්න පෙළඹෙනවා. ඉස්සර නම් ඉතින් රේඩියෝ එකට කතා කරලම සෙන්දා කියලා ගන්න ඕනේ. දැන් ඉතින් අහන්න විවිධ ක්‍රම තියෙනවා. වුණාට මේ තරම් විස්තරත් එක්ක ලස්සන සෙන්දා අහන්න පුළුවන්කම තියෙනවද නේද? ඊස ලග්තාහි කියන ගීතය තමයි අපි ළඟට මේ අහන තුරගත අද සඳදී දහර අපි අහන අන්තිම ගීතය. සනු නිගමක අල්කා යාග්නික් තමයි මේ ගීතය ගායනා කරන්නේ. ජාතික සම්මාන වෙනුවෙන් නිර්දේශ වුණු මේ සංගීතයක් තමයි මේ චිත්‍රපටයේ තියෙන. අනු මලික් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ජාවේද අක්තර් තමයි ගීත ලිව්වේ. මේ චිත්‍රපටය තමයි 2000 තිරගත වුණු අභිෂේක් බච්චන්, කරීනා කපූර්, ජැකී ශ්‍රොෆ්, සුනිල් ශෙට්ටි අනුපම් ඛේර් රංගනයෙන් දායක වුණු රෙෆ්යුජී චිත්‍රපටය. රෙෆ්යුජී චිත්‍රපටය කියලා කියන්නේ ඉන්දියාව සහ පාකිස්තානයේ මේ අර්බුද අලලා නිර්මාණය වුණු දනවන ඉතින් රෙෆ්යුජී කෙනෙක් කියලා කියන සරණගතයක් කියලා අපි කියන්නේ නේද? ඉතින් එහෙම කතා තේමාවක් තමයි අතුලත් වුණේ. එහෙම කතා තේමාවකට ප්‍රේමිය ගලපගත්තේ කොහොමද කියන එක තමයි කතා කළේ. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ ඉන්දියා හිටපු පොලිස් නිලධාරියෙක් වගේම කවියෙක් සහ කෙටි කතා රචකයෙක් වනු කෙකේ එන් අතරුවාලා ලිව්ව ලව් අක්‍රෝස් ද සෝල්ට් ඩිසර්ට් කියන කෙටි කතාව. ඒක පාදක කරගෙන තමයි රෙෆ්යුජී ජපී දත්තා අධ්‍යක්ෂණය කරන්නේ 2000. ඉතින් අභිෂේක් සහ කරීනා කපූර් දෙදෙනාගේ පළමු බොලිවුඩ් සිනමා රංගනය තමයි රෙෆ්යුජී චිත්‍රපටයෙන් දකින්න ලැබුණේ. එහෙනම් මේ ගීතයත් එක්ක අපි සමු ගන්නවා. අයිම තමයමු ආදරෙන් තවත් සඳුරේ සවකදී සබලාත්‍රයක් ඔබට.

0: ආදරයේ තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොඳට මෑති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: දිනබලා රාත්‍රි හතට ලක්කනෙන්
1: සංගීතහර සංගීතහර ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ஐவன் ஜெயகிரஹி வாசனா வந்து சுபராத்ரி தென் விழாவ ராத்திரி தகாய வினாடியக்கை அது தவசியம் இல்லதீகத்தில் உத்தரவை பார்த்துருக்கேன் மே ஹெம்மி ஒபி ஜெயகிரஹி பிரதிபலே
1: අයිබෝවන් සෑම ජයග්‍රහණයක්ම ආරම්භ වෙන්නේ විශ්වාසයෙන්. අදත් විශ්වාසයෙන් මිලදී ගත්ත ලොතරැයිය ඔබව දිනවන්න එනිල්බි ජාතික ජයවරණය සෝදානම්. එහෙනම් ඔබ සෝදානම් වෙන්න ලොතරැයි දිනුම් වාර 8කින් අදත් දිනන්න. අද ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා දිල්හාරා අමරසේකර මහත්මිය. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය. කිරින්ද පොහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන ආර් උදේශිකා මදුමාලි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී BDS මල්කාන්ති මහත්මිය. එහෙනම් මුලින්ම දිනු මදිමු NLB ජය. අපි තෝරන ජයග්‍රාහී අංක මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් අතට සල්ලි ඔබට දිනා ගන්න පුළුවන්. NLB ජය 515 වන දිනුම් වාරය දැන්. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ O වාසනාවන්ත අංක 1175. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ වේකාබද්ද අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය මේ වසරට රුපියල් 105 බැගින් දිනු ත්‍යාගලාභින් 248 දෙනෙක්, රුපියල් 50,000 බැගින් දිනු ත්‍යාගලාභින් 6380 දෙනෙක් බිහි කළා. ස්තුති බලමු අද ඔබ ජය ලැබූ හැටි. රුපියල් 105ක් අද ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැප්පත ඔබට අලෙවි කළේ තිරුණෙල්වේලි අලෙවි නියෝජිත කේසිවකරන්. වසනාවන්තයන් 39 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා. සමස්ත ජයග්‍රහකයින් 76,855 දෙනෙක් අතර රුපියල් 66,79,000ක මුදලක් අපි බෙදා දුන්නා. වසනාවන්ත 1556 වෙනි වතාවටයි ඔබව දිනවන්න අපි සූදානම් වෙන්නේ. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳ හන ලොතරැයිය. හරි, එහෙනම් අපි යමු දින මැදීමට. වසනාවන්ත ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. කටක ලග්න සංකේතය අද වාසනාව ගෙනාවි ඔබට. රුපියල් 147කට වඩා වැඩි අද හඳ හන සුපිරි ත්‍යාගය ජයග්‍රහී අංක 4 ඔබට තෝරා දෙන්නයි අපේ සූදානම. හඳ හන පළමු ජයග්‍රහී අංකය අංක 46 අපි තෝරන්න දෙවන වාසනාවන්ත අංකය. අංක 52 බලමු අංකය තෝරා දෙන තුන්වන ජයග්‍රහී අංකය කුමක් වෙයිද කියලා. වාසනාවන්ත අංක 43 සිවවන ජයග්‍රහී අංකය අපි දැන් තෝරන්නේ. අංක 58 අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ වේකාබද්ද අරමුදලට දායක වන හඳ හන ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාගලාභීන් 7 දෙනෙක්, රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 131 දෙනෙක් බිහි කරලා අවසන් ස්තුතිය. මේ කියන්නේ අද වාසනාව ගැන. රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැප්පත ඔබට අල්වි කළා. මදුරන් කුලිය අලෙවි නියෝජිත APJ චන්ද්‍රසේකර. සමස්ත ජයග්‍රාහකයින් 134,399 දෙනෙක් අතර රුපියල් 92,12,140ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳ හන සුපිරි ත්‍යාගයේ මේ මතක් කරන්නේ රුපියල් 47,81,602,740ක්. සද්දිනම ජයනීත ගොවිසෙත ලොතරැයියේ ජයග්‍රාහී 4,489 වන දිනුම් වාරෙන් ඔබව දුනමන්නයි NLB අපේ දැන් සූදානම. ගොවිසෙත ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් අපි යනවා දිනුම් ඇදීමට. ගොවිසෙත ඉංග්‍රීසි අක්ෂරයේ මුලින් අපි තෝරන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ K ගොවිසෙත සුපිරි ත්‍යාගයේ රුපියල් 7,23,00,000 වඩා වැඩි ඉංග්‍රීසි අක්ෂරයේ සමග මේ අංශය දැන් තෝරා දෙන ජයග්‍රාහී අංක 4ම ගලපගෙන සුපිරි ත්‍යාගය දිනා ගන්න පුළුවන් ඔබට.

0: අංක 63 අවසාන ජයග්‍රහී අංකය වෙනුවෙන් යන්ත්‍ර ක්‍රියාත්මකයි. අංක 44 කෘෂිකර්මාන්තය නගස් සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජය ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිස තොරතුරැයෙන් අපි සුප්‍රත්‍යාගලාභින් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 56 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාගලාභින් 754 දෙනෙක් බිහි කරලා අවසන් ස්තුතියි. බලමු ගොවිසෙද අද සෙත සැදූ හැටි. රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැප්පත ඔබට අලෙවි කළා කහටගස් දිගලිය අලෙවි නියෝජිත අශෝක මලින්ද සිල්වා. ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයංක තුනක් ගලපගෙන ලොතරැයියකින් රුපියල් 250,000ක් දිනා ගන්නවා නම් ඔබ දන්නවා ඒ ගොවිසෙත ලොතරැයියෙන් විතරයි අද රුපියල් 250,000 බැගින් වසනවන්තයෙන් 3 දෙනෙක් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින්. MG තිලකරත්න මීගොඩ, S දිවාපරම් තොල්පුරම්, LH සුමනසිරි කිරිඳිවැල සමස්ත ජයග්‍රාහකයන් 124,935 දෙනෙක් අතර රුපියල් 1,89,200ක මුදලක් බෙදා දුන්න අපි. අමතක නොකර හෙට ගොවිස් සෙත්තලතරයක් මිලදී ගන්න සුපිරිතයාගේ ලෙස ඔබට රුපියල් 7,24,32,19,16ක් දිනා ගන්න පුළුවන්. දවස සුබයි, සිහින දිනයි. අපි කතා කරන්නේ සුබ දවසක් ලොතරැයිය ගැන. එහෙනම් සුබ දවසක් ලොතරැයියෙන් පහසුවෙන් දිනා ගන්න පුළුවන් තෑගි රටාව ගැන මුලින්ම මතක් කරන්නයි මම සූදානම් වෙන්නේ. දැන් සුබ දවසක් ලොතරැයියෙන් සුබලග්න සමග ජයග්‍රහී අංක 3 ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදල් රුපියල් 105,000ක් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක 3ක් ගලපගෙන රුපියල් 50,000ක් දිනා ගන්නත් පුළුවන්. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපගෙන රුපියල් 25,000ක් දිනා ගන්න අතරේ තවත් මුදල් තෑගි රැසක් අලුත් වුණ සුබ දවසක් ලොතරැයියෙන් පහසුවෙන් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. සුබ දවසක්. 363 වන දිනුම් වාරය දැන් සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්න. අද සුබ දවසක් ලොතරැයියේ සුබ ලග්න සංකේතයේ මේෂ සුබ අංක 3 ඔබට තෝරා දෙන්න අපි දැන් සූදානම්. පළමු සුබ අංකය අංක 8. දෙවන සුබ අංකය අංක 39. තුන්වන සුබ අංකය අංක 18. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය මේ තෝරන්නේ අපි. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 2289. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ වර්ෂයේදී රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 244 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1,245 දෙනෙක් බිහි කළා. ස්තුති. බලමු දැන් අද වාසනාව ගැන. රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඔබ දිනාගත් අද ඒ වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කළා රාජාංගනීය අලෙවි නියෝජිත WB පද්මසිරි. ජයග්‍රහකයන් 7 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනාගත්තා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපගෙන රුපියල් 25,000 බැගින් වාසනාවන්තයින් 39 දෙනෙක් දිනාගත්තා. අද දිනුම් වාරෙන් ජයග්‍රහකයන් 109,773 දෙනෙක් අතර රුපියල් 94,53,860ක මුදලක් අපි බෙදා දුන්නා. ජයග්‍රහණය බලාපොරොත්තු වෙන ඔබට වාසනාව අරගෙන එන්නේ මෙතන සිට ජිතාරා සමගින් විදූෂන්. මීළඟට මෙගා පවර්.
1: හැමෝම තමන්ගේ කරගන්න හීන දකින සුපිරිත්‍යාග. ඔබේ හිතේ තිබෙන වටිනාකමින් වැඩිම හීන හැබෑ කරන සුපිරිත්‍යාග. කෝටි 23ක කෝටි 47ක සුපිරිත්‍යාග ඔබට ලබා දුන්න මෙගා පොලොතරයෙන් කෝටි 29ක් වගේ සුපිරිත්‍යාගයක් අද ඔබේ කරන්නයි දැන් අපේ සූදානම. ඔබේ සිතේ තිබෙන සිහිනය සුපිරි මෝටර රථයක් නම් අපි අදත් සූදානම් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර රථය ඔබටම ලබා දෙන්න. ඉතින් අදත් සුපිරිත්‍යාග තුනකම වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පවර් ජයග්‍රහී 2595 වන දිනුම් පාරේ. වාසනාව ඔබේ කරන ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නේ. අද ඔබට වාසනාව රැගෙන එන්නේ X අක්ෂරය. දැන් අපි තෝරා ගන්නවා අද දවසේ සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 20. මෙගා වාසනාවක් ඔබේ කරන ජය අංක 4යි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ පළමු ජය අංකය අංක 37. දෙවන ජය අංකය අංක 31. වාසනාව ඔබේ කරන තෙවන ජය අංකය

0: se avasınca yanke anka panas paha.
1: රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජු මුදායකත්වය ලබා දෙන මෙගා පොලොතරැයියෙන් මේ වසරදී අපි සුප්‍රිත යාගලාබින් 5 දිනක් විසලක්ෂපති ප්‍රථම යාගලාබින් 52 දිනක් මේ වෙනකොටත් බිහිකට අවසන් බලමු අද බෙවුණු වාසනාව ගැන ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජයංක 3ක් කළපාගෙන රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 7 දිනක් අද ඔබ අතරින් බිහි වෙනවා මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා එස් ජී එඩ්වර්ඩ් පුදුකුඩි රිප්පු ආර් එම් පෙරමසිංහ දඹුල්ල TWA දීපා පැලේගොඩ HMW විජේසිංහ රුවන්වැල්ල KG වික්‍රමසිංහ අනුරාධපුර කියන NLB අලෙවි නියෝජිතින් මගේම කළුතර එතෙක්කම ගම්පහ දිස්ත්‍රික්කවලින් තවත් වාසනාවන්ත ලොතරැයිපත් අද ඔබට අලෙවි වුණා. එයානු අද රටපුරම් වාසනාවන්තින් 125,514 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 86,23,000ක මුදලක් ඔබේ සිහින සබෑ කරන මෙගා පවතුලින් දැන් අපි බෙදා දුන්න. නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙක්කම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් ඔබේ සිහින සබෑ කරන මෙගා පවතුලින් හෙට ඔබේ වෙන දෙවන්ත සුපිරිතයාගේ රුපියල් 29,79,38,038ක් පව සුපිරිතයාගේ රුපියල් කෝටියක් එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරිතයාගේට සුපිරි මෝටර් රථයක්. ඉංග්‍රීසි අක්ෂරයක් එක්ක ජයංක 4කට පුළුවන් රුපියල් කෝටි 9 ඉක්මවාගේ නිධානයක් ඔබේ කරන්න. වාසනාව වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2277 දිනුම් පාරය. නිධානයක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය A. දෙවන යන්ත්‍රයෙන් දැන් අපි සූදානම් අද දවසේ ජය අංක 4 තෝරා ගන්න. අදවසේ පළමු ජයංකය අංක 18. දෙවන ජයංකය අංක 22. අස්නාව ඔබේ කරන තෙවන ජයංකය අංක 82. අද දවසේ අවසන් ජයංකය අංක 15. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජු මුදායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධාන ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභියෙක් එතෙක්කම විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 32 දෙනෙක් බිහි කළා. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද දිනුම් වාරයෙන් තවත් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කරන්නේ ගල්වඩුවගම NLB අලෙවි නියෝජිත තෙන්නකෝන් බණ්ඩා මහතා විසින්. එතෙක්කම ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 3 දෙනෙක් ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. ප්‍රමිල් තුෂාර දිවුලපිටිය, ධනංජය රත්නායක ගලහ, AIK රාමනායක කොටහේන යනව අද රටපුරම වාසනාවන්තින් 93,904 දෙනෙක් බිහි කරා. ඔවුන් අතරේ රුපියල් 77,72,480ක මුදලක් මේ දැන් අපි බෙදා දෙන. ඔව් කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, කෝටි 8ක සුපිරිත්‍යාග ඔබට ලබා දුන්න ධන නිධානයෙන් හෙට බේවන සුපිරිත්‍යාගලාභියා ඔබ වෙන්න පුළුවන්. හෙට බේවන දෙවන්ත සුපිරිත්‍යාගය රුපියල් 9,541,167,792. එහෙමනම් දැන් සෝදානම් වෙන්න වාසනාවේ කිරුළ පළඳින්න. මේ ආරම්භ කරන්නේ ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත 6,247 ජයග්‍රහී දිනුම් වාරය. රුපියල් කෝටි 2 මාගේ සුපිරිත්‍යාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනුම් වැඩිමිට. මහජන සම්පත වාසනාවේ රටාවයි මේ අපි තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R. පළමු ජයංකය අංක 1. දෙවන ජයංකය අංක 3. අද දවසේ තෙවන ජයංකය අංක 6. අංක 5, අංක 9, අවසාන ජයංකය අංක 1. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජු මුදායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේදී සුපිරිත්‍යාගලාභීන් 10 දෙනෙක්, 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 213 දෙනෙක් අප බිහිකොට අවසන්. බලමු අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද තවත් වාසනාවන්ත ප්‍රතිඵලයක්. වාර්තා පිට වාර්තා තබමින් එකළඟම පිට පිටම සුපිරිත්‍යාගලාභීන් බිහි කරනවා නම් ඒ NLB අපිම තමයි. ඒ බව නැවත නැවතත් තවරු කරන්න අද දවසේදීත් අපිට හැකියාව ලැබුණා. මහජන සම්පතින් අපි රැගෙන රුපියල් 2,21,54,568ක ඒ අති දැවැන්ත සුපිරිත්‍යාගය අද ඔබ දිනා ගන්නවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කරන්නේ මහෝය NLB අලෙවි නියෝජිත AM ප්‍රේමචන්ද්‍ර මහතා විසින්. NLB ජාතික ජයවර්ධනේ මේ අවුරුද්දට අපි බිහි කරන 26 වන සුපිරිත්‍යාගලාභය ඔබ. ඒත් එක්කම මහජන සම්පතින් මේ අවුරුද්දට අපි බිහි කරන 11 වන සුපිරිත්‍යාගලාභය ඔබ. ඉතින් ඔබට අපේ උණුසුම් සුපතු. ඒත් එක්කම ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 21 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. ඒ සුදර්ශනී ප්‍රියංගිකා පන්නපිටිය, රසිකා සමන් කුමාරි මොනරාගල, DP කුමාර හොරණ, BW ශ්‍රියාලතා යක්කලමුල්ල, PP ගෝමිස් කුලියාපිටිය, ඔස්මන්ද සිල්වා මහනුවර, ලලනි වික්‍රමසිංහ පිළිමතලාව, DG සුජාතා වත්තේගම, SP කුමාර ගම්පොළ, LAP ගුණසේකර කැප්පෙටිපොළ, DR කිරිබණ්ඩා අඹගමුව, ලුම්බිනි වික්‍රම රණජයපුර, විජේසේනගේ රත්නසිරි සීප්පුකුලම, TF ඩේන් කොටිකාවත්ත, S මදන් කල්මුණේ, KMS ජයතිලක ලග්ගල, සම්පත් ගුණරත්න දෙල්ගොඩ, පද්මසේන බස්නායක වේයන්ගොඩ, සමීර සිරිවර්ධන වාරියපොළ, එතෙකම නිරාශා නිසංසලා කළුතර, එවගේම LP ලියනපතිරණ රන්න යන අද රටපුරාම වාසනාවන්තයින් 269,382 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 4,13,79,248 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්නා. එහෙමනම් ලොතරැයිලව රජ කිරුළ 6,248 වන හෙට දිනම් වාරයෙන් මහජන සම්පතින් නොබේ වන දැවැන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 2,00,000. අද වියදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4. ඒ අනුව 822 අද සම්පත මේ දිනම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය R, ජයංක 6, 5, 9 සහ 1. ඒ ඉංග්‍රීසි අක්ෂරයක් ජයංක 4ක් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් තිනා ගන්නා වාසනාවන්තින් තිදෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. WA සමන්ත මොරවක, K සිරිපාල මුතියංගනය, රෝහණ කුමාර ගලලියද්ද. එතෙක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 49 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව අද සම්පත මේ දිනම් වාරයෙන් රටපුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,20,86,080 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. ඔව්, අද ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවරණයෙන් සුපිරි ත්‍යාගලාභියෙකුත් එක්ක රටපුරාම වාසනාවන්තින් 9,61,122 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 10,54,95,008 මුදලක් අද අපි බෙදා දුන්නා. ඉතින් මේ ආකාරයෙන් වාසනාවන්ත එක් වෙන්නේ ඔබ වෙන්න පුළුවන්. එහෙමනම් හෙට හමු වෙන තෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය. NLB ලකන්ද රේඩියෝ ITN.

ගාත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමැනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත

සැම කී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට පෙනෙන රෝග, ඇතුළත

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक कसू ट्रेडिशन दिश ज्ञान बहंसी गंपुल मीथलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घनी कुबरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින් මහා සමාධියකින්

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින් ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින් ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහාණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් පළරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්ති.

0: FM 93.5 93.7 හතෙන් ලක්හඬ හගෙන ඉන්න වෙලාව දෙ පහයි විනාඩි දෙකයි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලක.

신은 사사토야 미테데 미카시에 비리디 라얌 미테나데 스나유 파드티에 피미위 미테데 우디레 바이타타투에데 마나식 상기디아와 에티미미테데 헤투와네 베베 마나식 님 ශාරීරික සුවේද ධනවති සැලකිලි ජයපීත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි ජයපීරිත ශ්‍රවණය කරන ඔබටද

ඔබසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කර

දිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්. මේ කුමන ආකාරයකින් වුවත්